අයිබෝවන් සුභ සන්ධ්‍යාවක්. අදත් සුපුරුදු පරිදි දකුණු ඔස්ට්‍රේලියාවේ සිංහල විකාශන සේවය මගින් සාඩම්බරයෙන් ඔබ ඉදිරිපත් කරන ඇඩ්ලේඩ්හි ඔබේ මහඬ ඇඩිලේඩ් ලක්හඬ ගුවන් විදුලි වැඩසටහන තුළින් බත් සමඟ පුරා හෝරාවක් ගත කිරීමටයි මේ සූදානම. රේඩියෝ ඇඩ්ලේඩ් 101.5 FM තරංගමාලා ඔස්සේ හා අන්තර්ජාලයෙන් අප සමඟ සම්බන්ධ වී සිටින බුසුළු දිනාම ඉතාමත් ලැඟතුකමෙන් පිළිගන්නවා. ඉතින් අද අගෝස්තු මාසයේ 9 වෙනි ඉරු දින සුපුරුදු පරිදි වැඩසටහනක් එක්ක ආසු කරගෙන ඔබ වෙතින මම ඔබේ හිතවත් නයන් පෙරේරා. ඉතින් අදත් වෙන්ද වගේම ඔබට සුපුරුදු වැඩසටහන් මාලාවත් එක්ක ආසු කරගෙනයි මේ හෝරාව ගත කිරීමට සූදානම් වෙන්නේ. හොඳයි එසේනම් රැඳී සිටින්න ඇඩිලේඩ් ලක්හඬ ගුවන් විදුලි වැඩසටහනත් සමඟ.

අපදන් මේ සූදානම් වෙන්නේ ඇඩිලේඩ් ලක්කඬ සතිපතා ඔබ වෙත තිලින කරන සදහම් සිතුවිල්ල ඔබ වෙත ගෙනීමටයි. අද සදහම් සිතුවිල්ල පවත්වනු ලබන්නේ රත්මලාන අත්තිඩිය පාර ශ්‍රී රත්නාරාමාධිපති පූජ්‍යපාද සූර්යගොඩ සිරිදම්ම නායක ස්වාමින් වහන්සේ විසිනි.

පින්වත දහම් සිටවිල්ලක් සිහිපත් කර දෙන්න කල්පනා කරනවා. අපි හැමදෙනාම කැමති දියුණුව කරා ගමන් කරන්න. ඒ සඳහා මඟ පෙන්වන සූත්‍ර ධර්මයක් තමයි තමෝ තම සූත්‍රය. එයින් පුජ්ජලයන් සිව් දෙනෙක් ගැන කියවෙනවා. ඉන් පළමුවෙන්න තමයි අන්ධකාරයෙන් අන්ධකාරයට යන තැනැත්තා. ඉන් අදහස් කරන්නේ මුලිනුත් පිරිහෙලා පසුවත් පිරිහිමට පත්වන තැනැත්තා කියන එකයි. සමහර ළමයි කුඩා කාලයේදීත් අවිනීතයි. ගුණධර්මවලට කැමති නැහැ. දෙමාපියන්ට මෙන්ම ගුරු බහවතුන්ටත් කීකරු නැහැ. ඉගෙනීමට උනන්දුවකුත් නැහැ. හොඳ ආකල්ප ඇති කරගන්න කල්පනා කරන්නෙත් නැහැ. මොනයම් හෝ දක්ෂතාවයක් දිනු කරගන්න ඉදිරිපත් වන්නෙත් නැහැ. පසු කාලීනව සමාජයේ පුරවැසියෙක් වශයෙන් කටයුතු කරන විටත් ළමා කාලයේ පැවතුන උදාසීන ස්වභාවය අයහපත් ගති පැවතුම් ප්‍රදර්ශනය කරනවා. එනිසා වැඩිහිටියනි දරුවනි, මේ දහම් සිතුවිලි සවන්ය කරන ඔබ, ඔබගේ හිතවතාත් අඳුරෙන් අඳුරට යන කෙනෙක් නොවන්නට කටයුතු කරන්න. දෙවැන්න තමයි ආලෝකයෙන් අන්ධකාරයට යන තැනැත්තා. පන්ති කාමරවල ඉගෙනුම ලබන ඇතයි ළමයි කුඩා කාලයේදී හරිම දක්ෂයි, විනීතයි, දෙමාපියන්ට ගුරුවරුන්ට වැඩිහිටියන්ට අවනතයි. නමුත් වයසෙන් මෝරණ විට, සමවයස් කණ්ඩායම්වල එකතු ඇතිවන විට හොඳ ගති ලක්ෂණ පහව ගොස් අයහපත් ගති ලක්ෂණ මතු වෙනවා. සමහර ගුරුවරුන් දෙමාපියන් පවසනවා, මේ ළමයා ඉස්සර නම් හරිම හොඳයි, කීකරුයි, ඒගනීමට උනන්දුවක් තියෙනවා, ගෙදරදී කරගෙන එන්න පැවරු වැඩ ඉතා හොඳින් සම්පූර්ණ කළා, නිසි වේලාවට පාසලට ආවා, පන්තියේ වැඩට වගේම බාහිර වැඩවලටත් හොඳින් සහභාගී වුණා. දැන්නේ හොඳ පැත්ත දකින්න ලැබෙන්නේ නැහැ. පන්තියට එන්නෙත් ප්‍රමාද වෙලා, බොහෝ දවස්වල පාසලට එන්නෙත් නැහැ, කියන දෙයක් අහන්නෙත් නැහැ, අභ්‍යාස කරන්න උනන්දුවකුත් නැහැ. බොහෝ දුරට කරන්නේ වෙනත් කෙනෙක් කරන ලද අභ්‍යාසයක් බලාගෙන කොපි කරගෙන එන එක. මෙවැනි ලක්ෂණ ඇති අය දහමේ හඳුන්වා ඇත්තේ ආලෝකයෙන් අන්ධකාරයට යන අය විදිහටයි. තුන්වැන්නා අන්ධකාරයෙන් ආලෝකයට යන ළමයා. නරක වැඩ අත්හැරලා හොඳ වැඩ සොය සොයා කරනවා. ගුරුතුමා දෙන අභ්‍යාස පමණක් නොවේ, වෙනත් තවරුන්ද සොයාගෙන ඒවා කරලා ගුරුතුමාට පෙන්වනවා. සමහර විට මීට පෙර අම්මාට කවදාවත් උදව් නොකළ මේ ළමයා අම්මට උදව් කරනවා. සමහර ළමයි අම්මව තියාගෙන ඉන්නේ වැඩකාරයෙක් විදිහට. සියල්ල අතට පයට ළඟට කරලා දෙන්න ඕනේ. නමුත් මුලින් යහපත් නොවුණු ඇතම් ළමයි සමාජයේ තේරුම් ගන්න විට නරකින් වැළකීලා හොඳ දෙයට යොමු වෙනවා. සිව්වැන්නා දියුණුවේ සිට තව තවත් ඉදිරියට යනවා. සමහරුන් කියනවා මේ ළමයා ඉස්සරත් හොඳයි, දැනුත් හොඳයි, අනාගතේ මීටත් වඩා හොඳ පුරවැසෙක් වේවි කියා. එයා ආලෝකෙන් ආලෝකයට යන තැනැත්තෙක්. වැඩිහිටි අය අතරද මෙවැනි අය අපිට දකින්න ලැබෙනවා. ඒ නිසා ඔබත් ආලෝකෙන් ආලෝකයට යන, අන්ධකාරෙන් ආලෝකයට යන චරිතයක් ගොඩනගා ගැනීමට උනන්දු වන්න. ඔබ සැමට තෙරුවන් සරණයි.

0: දෙමළ සහ මුස්ලිම් දේශපාල පක්ෂ හයක් එක්ව පිහිටුවාගත් එකමුතුවේ නියෝජිතයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්තුණා. මෙහිදී එම නියෝජිතයන් විසින් පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනීම, පළාත් සභා මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් මතු ඇති ගැටලු, උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මලේගම් ප්‍රජාව මුහුණ දී ඇති ඉඩම් ගැටලු පිළිබඳව කරුණු ඉදිරිපත් කළා. පළාත් සභා මැතිවරණයේ පිළිබඳව මෙහිදී විශේෂ ලෙස සාකච්ඡාවට ලක් වූ අතර එම මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධව තීරීම් කාරක සභාවක් පත් කර තිබෙන බවත් මතු ඇති ගැටලු පිළිබඳව ඔවුන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා. වත්මන් රජයේ මැතිවරණ ප්‍රකාශනයේ ඇතුළත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ යෝජනාව කෙරෙහිද මෙහිදී අවධානය යොමු කළ බව ජනාධිපති මාධ්‍යංශයේ නිකුත් කළ නිවේදනයේ සඳහන්. ඉලංගේ තමිල් අරසු පක්ෂයේ මහලේකම් එම්.එස් සුමන්තරන් මහතා පෙන්වා දී ඇත්තේ එම කාර්ය හදිසියේ කළ හැක්කක් නොවන බවයි. විවිධ ජන කොටස් අතර තිබෙන ගැටලු විසඳාගත හැකි සමාජ විසඳුමක් ලෙස ඒ පිළිබඳව අවධානය මේ වන විට ශ්‍රී ලංකාව හරහා ස්ථාපිත නිරතදිග මෝසම හේතුවෙන් මධ්‍යම සබරගමුව ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල වැසි තත්ත්වයේ වැඩිවීමක් වාර්තා වෙනවා. මේ හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ දෙකක් වාර්තා වී තවත් 6 දිනක තුවාල ලබා තිබෙනවා. මේට අමතරව අධික වැසි හේතුවෙන් මහවැලි ජලාශ කීපයක් වාර්තාමන අතර ඒ හේතුවෙන් මහවැලි හා කැලණි ගංගා ආශ්‍රිත පහත් බිම්වල ගංගතුර තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්ද නිකුත් කෙරුණා. නායේ අම්පසු කඳු ගඩා වැටීම හා ගල් පෙරලීම් හේතුවෙන් මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග කීපයක් තාවකාලිකව ජලගැලීමේ අවධානම හේතුවෙන් පෙරාතිනිය විශ්වවිද්‍යාලයේද තාවකාලිකව වසා දැමුණු අතර මහනුවර හා නුවරඑළිය පාසලද තාවකාලිකව වසා දැමුණා. මහර බන්ධනාකාරයේ පසුගිය පළවෙනිදා පස්වරුවේ හටගත් නොසන්සුන්තාව ඊට පසුදින උදෑසන 6 පමණ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට ආරක්ෂකංශ සමාජිකයන් පියවරගෙන තිබුණා. හටගත් නොසන්සුන්කාරී තත්ත්වයෙන් එක් රැඳවීමේ ගොස් තවත් 8 දිනක තුවාල ලැබුවා. නොසන්සුන්කාරී තත්ත්වයට හේතුව සොයා විමර්ශන ආරම්භ කර ඇති අතර බන්ධනාකාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පැවසුවේ රැඳවියන් එහි දේපළ රැසක් විනාශ කර ඇති බවයි.
1: ඒ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට සාමකාමී තත්ත්වයට පත් කළා තියෙනවා.
2: මේ වගේ ගැටුමක් ඇති වෙන්න හේතුවක්
1: දැන්ට ඇතිවීම හේතුව තාම විමර්ශනයක් තියෙනවා. විමර්ශනය පස්සේ තමයි ඒක අනාවරණය වෙන්නේ.
2: ගැටුම කවුද ඇති කළේ පුද්ගලයෙක්?
1: ඒ සම්බන්ධව විමර්ශනය යනවා.
0: මේ අතර පැවති නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදිවත්ත මහතාද මෙලෙස අදහස් පළ කළා.
3: ඇතුලේ තත්ත්වය සංසුන් අපි මේගම සිද්ධී අධදකුණුත් එක්ක අපි මේ තත්ත්වයෙන් මෙන්න පවත්වලා දැනට නැවත තුළුම රැඳවීම ආරක්ෂිතව ඔවුන්ගේ වාටෝට යොමු කරලා තියෙනවා. අපි ඉදිරියේදී ඉදිරිපැයි කිහිපය තුළ තවදුරටත් ආරක්ෂාව තහවුරු කරලා බන්ධනාගාරයේ කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් කරන්න කටයුතු කරනවා.
2: දැන් බස්නාහිර පළාතේ ඔබතුමාට තවත් කිසිම කිහිපයක්ම තියෙනවා. මේවල දැන් මේ දිගටම මේ බෝ වෙන්න තත්ත්වයක් තියෙනවා.
3: අපි මේ වෙනකොට විශේෂයෙන්ම වැලිකඩ මැගසින්, ඒ වගේම CRP, ඒ වගේම කළුතර, ඊටමතර ආපු නිගම්බු මේ බන්ධනාගාරවලත් ආරක්ෂාව සම්බන්ධ අපි අවධානයෙන් ඉන්නේ. අවශ්‍ය කටයුතු දැන් සම්බන්ධ කරලා තියෙනවා.
0: රැඳවියන්ගේ සුදුක් විමසීමට ඔවුන්ගේ ඥාතීන් පැමිණෙන අවස්ථාවේදී තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පිටතට ගල් මුල් විසිකිරීමත් සමග මෙම නොසන්සුන්තාවේ හටගෙන තිබුණා. මහර බන්ධනාගාරයේ ඉදිකරමින් පවතින තාවකාලික තාපයක් බිඳ රැඳවියන් පිරිසක් පලා යාමට එදී උත්සාහ දැරූ බවටත් වාර්තා වෙනවා. තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාර ගොඩනැගිල්ලකට ගිනි තබා තිබූ අතර ඒ සමග ඇති වූ තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාර පිවිසුම් දොරටුව අසල සිට බන්ධනාගාර නිලධාරීන් අහසට වෙඩි තබා තිබූ බවයි වාර්තා වන්නේ. මෙහිදී නොසන්සුන්කාරී තත්ත්වය ඇති කළ රැඳවියන් ඔවුන්ට සහාය නොවු සෙසු රැඳවියන් පිරිසකට පහර දී තුවාල සිදු කර තිබුණා. එහිදී ප්‍රතිකාර ලැබූ රැඳවියන් 6 දෙනෙකු ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. කෙසේ වෙතත් ඒ අතර සිටි එක් රැඳවියෙකු පසුව ජීවිතක්ෂයට පත් වුණා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ වත්තල හැඳල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක්. මහර බන්ධනාකාරයේ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් දැනගත් රැඳවියන්ගේ ඥාතීන් මහර බන්ධනාකාරයේ ඉදිරිපිටට රැස් වුණා. ඒ අනුව බන්ධනාකාරී හා ප්‍රදේශීය ආරක්ෂාවට පොලිසිය, කැරළි මර්ධන සාමාජිකයන්, යුද හා නාවික හමුදාව මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවනු ලැබුවා. කෙසේ වෙතත් තත්ත්වය පාලනය කිරීම සඳහා මහර බන්ධනාගාරයේ අවට ග්‍රාම සේවා වසම් කිහිපයකට පොලිස් ඇඳුර නීතිය පැනවීමට පියවර ගනු ලැබුවා. තත්ත්වය පාලනය කිරීමෙන් පසුව එය වහම ඉවත් කෙරුණා. කෙසේ වෙතත් බන්ධනාගාරයේ ආශ්‍රිතව ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පිටපස වෙනත් බලවේගයක් ක්‍රියාත්මක වී ඇද්දැයි පවතින සැකය මත පරීක්ෂණ සිදු කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළා.
4: හේතුවක් විය හැකි. නමුත් මෙතනින් එතනට එහාට ගිය තත්ත්වයක් තියෙනවද කියන එක තවම පරීක්ෂණ කරලා හොයා ගන්නට ඕන. මේක මීගමු ඇතුල් සිද්ධියට වඩා වෙනස්. මීගමු නම් රැඳවෙන්න අතර ගැටුමක් ඇති උනේ. මෙතන දැනට තියෙන තොරතුරු අනුව බන්ධනාගාරයේ පරිපාලනයත් එක තමයි ගැටුම හදාගන්නේ. මේකට මූලික වශයෙන් අපිට තියෙන තොරතුරක් තමයි ඔබ දන්නවා අපි මද්ද්‍රව්‍ය වලට හේ ලොකු සටනක ඉන්නවා. ඒ සටන නිසා හිරගෙවල් තුලට යන මද්ද්‍රව්‍ය ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. මේකට හේතුවක් වෙන්න පුළුවන්. තදබදේ නිසාම මේ වගේ රැයත් සැති වෙන්න හේතුවක් නැහැ. නමුත් තදබදේ අඩු කිරීමත් අත්‍යවශ්‍ය සාධකයක් වෙලා තිබෙනවා. ඒකට අවශ්‍ය සියලුම පියවර අපි ගනිමින් ඉන්නවා. එතකොට දැන් මෙතන මද්ද්‍රව්‍ය වැඩේදී රටේ සමාජයටත් වකීමක් තියෙනවා. මේ මද්ද්‍රව්‍ය නවත්තන්න නිවාරණයට අවශ්‍ය සමාජීය වැඩපිළිවෙළක් කරන්න. ඉතින් තමන්ගා වැඩ කරන මිනිසුන්ට පඩියක් නොවේ අයිස් ගෙවන සමාජයක් ඉන්නකොට මේක නීතියෙන් විතරක්ම බේරන්න බෑ. මොකද අපි නීතිය හරහා කරන්නේ සැපයුම නවත්තන්න අවශ්‍ය දෙන්නේ. තෙල්ලුම නවත්ත ගන්න ලොකු සමාජ ක්‍රියාකාරම අවශ්‍ය වෙනවා. මට තියෙන සැකයක් පමණයි තියෙන්නේ. ඒ කියන්නේ මේක යම්කිසි සංවිධානාත්මක ආකාරයක එළියෙන් මෙහෙවෙනවද කියන එකත් අපි පොඩ්ඩක් හොයලා බලන්නට ඕන. මොකද මෙච්චර කාලයක් මේ වගේ හේතු නැතුව ඔහොම තත්ත්වයන් ඉස්මතු උනේ නැහැ. ඒක නිසා ඒක අපි අදාළංශ වලට බාර දෙමු. ඒක පොඩ්ඩක් සුව බලන්න.
5: වන්දනාගාර තුර මේ පොදු දීපල මේ විනාශ කරන්නේ.
4: ඔව්. අපි මේ ගමුවේ ඔය සිද්ධිය නිරීක්ෂණය වුණා. මෙතරත් ඒ නිරීක්ෂණය වුණා. අනිවාර්යයෙන්ම දැඩි පියවර ගන්නට ඕන. දැඩි පියවර ගන්නට ඕනේ පිළිබඳ ගැටලුවක් නැහැ.
0: පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එළඹීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒ වළක්වා ගැනීමට කටයුතු නොකිරීම රාජකාරිය පැහැහැරීම සහ මිනි මැරීමට අනුපද දීමේ චෝදනා වලට වැරදිකරු කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ හිටපු පොලිස්පති පූජි ජයසුන්දර මහතාට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරු මඩුල්ල විසින් මරණීය දඬුවම් නියම කරනු ලැබුවා. මෙම නඩුව පසුගිය 31 වෙනිදා ප්‍රියන්ත ලියනගේ විරාජ වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහතුරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගෙනුණා. 2022 වසරේදී අදාළ නඩුවෙන් විත්තිකරුවන් දෙදෙනා නිදොස්කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් තීරණය කළ අතර ඊට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ අභියාචනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගයේ ප්‍රකාරව මෙම නඩුවේ විත්තිය සාක්ෂි කැඳවීම යළි සිදු කෙරුණා. ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම තුළ සපරාදී ලෙස වීම පැහැරහරමින් පුද්ගලයන් 275 දෙනෙකුගේ මරණය සිදු කිරීම 500කට ආසන්න පිරිසකට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ හිටපු පොලිස්පති පූජි ජයසුන්දර මහතාට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ හමුවේ චෝදනා 855ක් යටතේ අධිචෝදනා ගොනු කරනු ලැබුවා. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2022 වසරේ පෙබරවාරි 18 වෙනිදා එම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ නාමල් බලල්ලේ මොහොමඩ් ඉජර්දීන් සහ ආදිත්‍ය පඩබැදිගේ වන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදොස්කොට නිදහස් කිරීමට තීරණය කළා. විත්ති වාචිකය කැඳවීමකින් තොරව ලබා දුන් එම තීන්දුව තුළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල කියා සිටියේ ප්‍රහාරය සම්බන්ධයෙන් නිශ්චිත බුද්ධි තොරතුරු සැපීමට රාජ්‍ය බුද්ධි සේවය අසමත් වී ඇති අතර ඒ තුළ එමකට රාජ්‍ය බුද්ධි සේවය අධ්‍යක්ෂ නිලන්ත ජයව සිය වගකීම පැහැරහැර ඇති බවයි. එවැනි පසුබිමක් මත හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ සහ හිටපු පොලිස්පතිවරයාගේ රාජකාරිය පැහැරහැරීම සම්බන්ධයෙන් චේතනාව ඔප්පු කිරීමට පැමිණිලා අසමත් වී ඇතැයි තීන්දුවෙන් මහාධිකරණ විනිසුරු මඩුල්ල පෙන්වා දී තිබුණා. පසු එහි තීන්දුව 2024 නොවැම්බර් මාස පසුවනිදා යළි සමාලෝචනය කළ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩල විත්තිකරුවන් දෙදෙනා නිදොස්කොට නිදහස් කරමින් මහාධිකරණයේ දුන් තීන්දුව බලරහිත කරමින් නැවත නඩුවේ විත්ති වාචිකය කැඳවන ලෙස මහාධිකරණයට නියෝග විනිසුරු වරුන්ගේ විශ්‍රාම වාස දීර්ඝ කිරීම සඳහා වන පනත් කිටුම් පතට නීතිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ පනත් කිටුම් පත සම්බන්ධයෙන් වන නීත්‍යානුකූල විවරණය අධිකරණ අමාත්‍යංශය වෙත ලබා දී ඇති බවයි. ඒ අනුව අධිකරණ අමාත්‍යංශය විසින් අදාළ පනත් කිටුම් පත සකස් කර ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. විනිසුරු වරුන්ගේ විශ්‍රාම වාස වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා වූ යෝජනාවක් පසුගියදා අධිකරණ අමාත්‍යංශය විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර ඒ කැබිනට් මණ්ඩලයේදී අනුමත කරනු ලැබුවා. සඳහන් කළේ මේ වන විට දිවයින පුරා අධිකරණවල නඩු 111කට අධික සංඛ්‍යාවක් ගොඩ ගැසී ඇති බැවින් එම නඩු කඩිනමින් විභාග කර අවසන් කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි. මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු විනිසුරු වරුන්ගේ විශ්‍රාම වාස දීර්ඝ කිරීම සඳහා යෝජිත අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයට දැනුම් දී තිබෙනවා. නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරි මහතා ඇතුළු එම සංගමයේ නියෝජිතයන් පිරිසක් පසුගියදා අධිකරණ අමාත්‍ය හර්ෂ නානායක මහතා සමග පැවතු විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මේ බව දැනුම් දී තිබුණා. මේ අතර අධිකරණ අමාත්‍ය හර්ෂ නානායක මහතා අමාත්‍ය නලින්ද ජයතිස්සේන මහතුරුන් මල්වතු අස්කිරි මහනාහිමිවරුන් බැහැදැක අධිකරණ වෙනසරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳව දැනුවත් කර තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් පිරිසක්ද මේ සම්බන්ධයෙන් මල්වතු අස්කිරි මහනාහිමිවරුන් දැනුවත් කිරීමට පියවර ගනු ලැබුවා. එෙහිදී විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය මේ මොහොතේ සිදු කිරීම නුසුදුසු බවට ත්‍රිනිකායික මහනාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් මගින් දැනුවත් කර ඇති බවට තමන් වෙත දැනුම් දුන් බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ. මල්වතු අස්කිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව අධිකරණ අමාත්‍ය හර්ෂ නානායක මහතා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරි යන මහතුරුන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.
6: ඉතින් විදිරව චෝදන එල්ලෙන සමාජ මාධ්‍යවලින් එක් පුද්ගලයෙක් උදෙසා තමයි මේ සියලුම කටයුතු සිදු කරන්නේ කියලා
7: කිසිසේත්ම පිළිගන්න බෑ. සියලුම දෙනාගේ විශ්‍රාමයේ වයස දීර්ඝකරණයක හා සමානව ඉක්මනින් නඩු අහන්න ඉවර කරන්න කාර්යක්ෂම කරන්න ගත්ත ක්‍රියාවලියේ එක කොටසක් පමණයි මේ විශ්‍රාම වයස වැඩි කිරීම.
8: මල්වත්ත නායක මාහිමිපාණන් අපට දැනුවත් කරා මල්වත්ත අස්කිරිය රාමාඤ්ඤ අමරපුර කායන්හි මහනායක මාහිමිපාණන්වරු අධිකරු ජනාධිපතිතුමාට ලිපියක් යොමු කළා තියෙනවා කියලා මේ ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු කියලා. නීති වෘත්තියේ අපේ දැනුම අනුව මේ ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විසාදයක් අවශ්‍යයි.
0: ඉතින් මේ කරුණු තමයි ගෙවුණු සතියට අදාළව වාර්තා කරන්නට තිබෙන්නේ. ඇඩිලෙඩ් ලකඩින් ලබන සතියේ තමුණ බලාපොරොත්තුෙන් අදට සමගන්තවා මම නිරෝධක ආරේවසම් කොළඹ සිට
9: සති අන්ත පොත් පසුවිතරම
10: ඇඩිලෙඩ් ලක්හල.
11: ඉතින් මේ සතියේ මේ අඟහරුවාදා මේ ඔස්ට්‍රේලියන් සෙන්සස් 2026 පැවැත්වෙනවා. මං හිතන්නේ මේ වෙන විට ඔබ අනිවාර්යයෙන් මේ ගැන දන්නවා ඇති. හැබැයි ඔබට කරුණු කාරණා ටිකක් අපි හිතුවා මේ ඇඩිලේඩ් ලක්කන වැඩසටහන ඔස්සේ ගෙනෙන්නම් කියලා. ඉතින් විශේෂයෙන්ම ඉතින් ඔස්ට්‍රේලියාවේ සෙන්සස් ඔෆ් පොපියුලේෂන් ඇන් හවුසින් එහෙම නැත්නම් ජනහා නිවාස සංගණනය ලබන අඟහරුවාද සිදුවෙනවා. ඉතින් සෙන්සස් එක කියන්නේ මේ ඔස්ට්‍රේලියාවේ සෑම වසර පහකට වරක් ඔස්ට්‍රේලියන් බියුරෝ ඔෆ් ස්ටැටිස්ටික්ස් එහෙම නැත්නම් ABS විසින් සිදු කරන රටේ විශාලතම සංඛ්‍යා ලේඛන එකතු කිරීමයි. ඉතින් එයින් එදින ඔස්ට්‍රේලියාවේ සිටින ජනතාව සහ ඔවුන් ජීවත් වන නිවාස පිළිබඳ වැදගත් තොරතුරු ලබා ගන්නවා. විශේෂයෙන්ම අපි ඔස්ට්‍රේලියන් බියුරෝ ඔෆ් ස්ටැටිස්ටික්ස් ගියොත් මේ පිළිබඳව තවදුරටත් තොරතුරු ලබා ගන්න පුළුවන්. ඉතින් මේ සෙන්සස් එක අපිට වැදගත් වෙන්නේ ඇයි? ඇත්තටම මේ සෙන්සස් එකෙන් ලබා ගන්න තොරතුරු භාවිතා කරන්නේ රටේ අනාගතයට අවශ්‍ය සැලසුම් සකස් කරන්න. පාසල්, රෝහල් සහ සෞඛ්‍ය සේවා, එවැගේම මාර්ග සහ ප්‍රවාහන, ඒජ් කියා නිවාස, ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් සහ ප්‍රජා සේවා වැනි බොහෝ දේ සැලසුම් කිරීමේදී සෙන්සස් දත්ත ඉතා වැදගත් වෙනවා. රජයන් පමණක් නොව ප්‍රජා සංවිධාන, නොට් ෆෝර් ප්‍රොෆිට් ඕගනයිසේෂන් සහ ව්‍යාපාරත් මේ තොරතුරු භාවිතා කරනවා. ඒ නිසා අපේ ශ්‍රී ලාංකික ප්‍රජාව නිවැරදිව සෙන්සස් එකට ඇතුළත් වීම ඉතාම වැදගත්. කවුද මේ සෙන්සස් එකට ඇතුළත් කරන්න ඕනේ? අගෝස්තු 11 වෙනි අඟහරුවාදා රාත්‍රියේ ඔස්ට්‍රේලියාවේ සිටින සෑම පුද්ගලයෙකුම සෙන්සස් එකට ඇතුළත් විය යුතුයි. මෙය ඔස්ට්‍රේලියන් සිටිසන්ස්ලා පමණක් නොව විසිටර්ස්ලා සහ වීසා හෝල්ඩර්ස්ලාද ඇතුළත්. සාමාන්‍යයෙන් නිවසේ එක් පුද්ගලයෙක් සෙන්සස් ෆෝම් එක පුරවා සෙන්සස් රාත්‍රියේ එම නිවසේ සිටින සියලු දෙනාගේ තොරතුරු ඇතුළත් කරන්න ඕනේ. ඉතින් ඒ වගේම සෙන්සස් රාත්‍රියේ, ඒ කියන්නේ මේ 11 වෙනි අඟහරුවාදා රාත්‍රියේ ඔබ වෙනත් ස්ථානයක සිටිනවා නම් ඔබ සිටින ස්ථානය අනුව සෙන්සස් එක සම්පූර්ණ කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් ABS එකෙන් ලබා දෙනවා. ඉතින් ඔස්ට්‍රේලියන් බියුරෝ ස්ටැටිස්ටික්ස් වෙබ්සයිට් එකෙන් මේ තොරතුරු ගන්න පුළුවන්. සෙන්සස් එක පුරවන්නේ කොහොමද කියලා අපි බැලුවොත් මේ වන විට ඔබගේ මේල් බොක්ස් එක පරීක්ෂා කරන්න බොහෝ නිවෙස්වලට සෙන්සස් එක ඔන්ලයින් සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය සෙන්සස් නම්බර් නම්බර් එක සහ ටෙම්පරරි පාස්වර්ඩ් එක සහිත උපදෙස් ලිපියක් ලැබිලා තියෙනවා. ඉතින් මේක ඔබට තැපෑලෙන් ලැබෙන්නේ ඔබේ තැපැල් පෙට්ටියට මේ වන විට අනිවාර්යයෙන් මේ ලිපිය ලැබී තිබිය යුතුයි. ඉතින් ඒ පිළිබඳව අවධානය යොමු කරන්න ලියුම් පෙට්ටිය බලන්න මේ ලියුම තියෙනවාද කියලා. ඉතින් ඔබ අගෝස්තු 11 වෙනිදා රාත්‍රියේ කොහේ සිටිනවාද කියලා දැනටමත් දන්නවා නම් ලිපිය ලැබුණු පසු සෙන්සස් එක කලින්ම පුරවන්න පුළුවන්. අගෝස්තු 11 වෙනකම් බලන් සිටීම අනිවාර්යම නැහැ. ABS 90 සාමාන්‍ය හවුස්හෝල්ඩ් එකකට ෆෝම් එක සම්පූර්ණ කිරීමට විනාඩි 30ක පමණ කාලයක් ගතවන බවයි අපේක්ෂා කරන්නේ. ඉතින් ඔන්ලයින් කරන්න අපහසු නම් paper form එකක් ඉල්ල ගන්නටත් පුළුවන්. හැබැයි මම යෝජනා කරන්නේ මං හිතන්නේ අපේ විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකා ප්‍රජාව සියලු දෙනාම වගේ පරිගණක පාවිච්චි කරනවා, computers පාවිච්චි කරනවා, අපිට internet එකට access තියෙන. ඉතින් ලේසිම වැඩේ තමයි මේ census එක online පුරවා දැමීම. ඉතින් ඉංග්‍රීසි භාෂාව අපහසු නම් මෙය අපේ ප්‍රජාවේ විශේෂ වැඩිහිටියන්ට වැදගත් වෙන දෙයක්. ABC විසින් භාෂා 26කින් translated census information ලබා දෙනවා. තවත් භාෂා සහාය අවශ්‍ය නම් Translating and Interpreting Service TIS National අමතන්න පුළුවන් 131.450 හරහා භාෂා 150කට වැඩි ගණනකට interpreter සහාය ලබා දෙනවා කියලා කියනවා. ඉතින් මේ census pop-up hubs සහ ඇතැම් ප්‍රදේශවල ෆෝම් එක පුරවා ගැනීමට උපකාර කරන sessions ද පැවැත්වෙනවා කියලත් කියනවා. ඒ වගේම අපිට මේ තොරතුරු පුරවන විට අපේ හිතට එන දෙයක් තමයි මේ මගේ මේ පුරවන තොරතුරු ආරක්ෂිතද කියන එක. මෙය බොහෝ දෙනාට ඉතාමත් වැදගත් වෙන ප්‍රශ්නයක්. ABS පවසන්නේ census එකෙන් ලබා ගන්න තොරතුරු confidential ලෙස ආරක්ෂා කරන බවයි. census information compliance හෝ enforcement purpose සඳහා භාවිතා නොකරන බවත් ABS පැහැදිලිව සඳහන් කරනවා. online census තොරතුරු ආරක්ෂා කිරීමට encryption සහ australian based secure infrastructure භාවිතා කරන බවත් ABS සඳහන් කරනවා. ඉතින් මේ census එක අනිවාර්යද කියලා ඔබට හිතෙන්න පුළුවන්. අනිවාර්යයි. ඔව්, census එක අනිවාර්යයි. 2026 අගෝස්තු 11 වෙනිදා ඔස්ට්‍රේලියාවේ සිටින සෑම පුද්ගලයෙකුම census form එකට ඇතුළත් විය යුතුයි. census එක සම්පූර්ණ කරන ලෙස ලිඛිතව නියෝග කර තිබියදී එය නොකරන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග සහ දඩමුදලකට මුහුණ දීමට සිදුවිය හැකි. දැනුවත්ව වැරදි හෝ නොමග යවන තොරතුරු ලබා දීමත් වරදක් හැටියට සඳහන් කරන්න ඕනි. ඉතින් ඇත්තටම අපි මේ ඇඩිලේඩ් ලක්කඩ අසන ඔබට දෙන පණිවිඩය ඔස්ට්‍රේලියාවේ අපේ නිවහන කරගත් ශ්‍රී ලාංකිකයන් ලෙස අපේ ප්‍රජාව නිවැරදිව census එක තුළ නියෝජනය වීම ඉතාමත් වැදගත්. ඒ නිසා ඔබේ census ලිපිය ලැබී තිබේදයි මේල් බොක්ස් එකේ නොවරද බම් පරීක්ෂා කරන්නට. ඒ වගේම ඔබේ නිවසේ වැඩිහිටි අයෙකුට හෝ ඉංග්‍රීසි භාෂාව අපහසු කෙනෙකුට census එක පිළිබඳ අවබෝධයක් නැත්නම් ඔවුන්ට නිල සහාය ලබා ගැනීමටත් උපකාර කරන්නට කියලා මතක් කරන්න ඕනේ. ඉතින් මතක තියාගන්න නැවත වතාවක් census night එක මේ අගෝස්තු මාසේ 11 වෙනි අඟහරුවාදා. ඉතින් මේ පිළිබඳව වැඩි විස්තර ලබා ගන්නට ඕන නම් ඔබට පුළුවන් Australian Bureau of Statistics නිල census සේවය භාවිත කරන්නට. එහෙම නැත්නම් මෙම වෙබ් අඩවිය හරහා ඔබට ඒ විස්තර ලබා ගැනීමට පුළුවන්. ඉතින් ඒ වගේම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ තව කාරණයක් තමයි විශේෂයෙන්ම අපේ ප්‍රජාව නියෝජනය කිරීමේදී ඔබ නිවසේ භාවිත කරන භාෂාව ගැන සඳහන් කරන අවස්ථාවේදී සිංහල භාෂාව ගැන සඳහන් කිරීමට අමතක කරන්න එපා. මොකද එය වැදගත් වෙනවා මේ විශේෂයෙන්ම මේ අපි අර කතා කරනකොට කියපු ආකාරයට මේ census තොරතුරු බොහෝ අනාගත කටයුතු සඳහා උදව්පකාර වෙනවා. ඉතින් විශේෂයෙන්ම තොර සිංහල භාෂාවට අවශ්‍ය කරන රජයේ සහය ලැබෙන්නේ මේ භාෂාව අනික් භාෂාවල් සමග මොනතරම් භාවිතා වෙනවාද කියන කරුණ මත. ඉතින් ඔබ සිංහල භාෂාව නිවසේ භාවිතා කරනවා නම් ඒ පිළිබඳව සඳහන් කිරීමට කිසිසේත්ම පැකිලීමක් ඇති කරන්න ගන්නට එපා කියන කරුණක මතක් කිරීමක් කරන්න කැමති. හොඳයි, ඉතින් අපිට ඔය තමයි මේ census පිළිබඳව අපි ඔබ වෙත ගෙනීමට බලාපොරොත්තු වෙන තොරතුරු. ඉතින් නැවත වතාවක් අගෝස්තු මාසේ 11 වෙනි අඟහරුවාදා තමයි census රාත්‍රිය. ඔබමින් සම්බන්ධ වී සිටින්නේ ඇඩිලේඩ් ලක්කඩ ගුවන් විදුලි වැඩසටහනත් සමගයි. අප දැන් මේ සූදානම් වෙන්නේ මේ සතිය සඳහා සිත නැති ගීතය ඔබ වෙත ගෙනීමටයි. ඉතින් සුපුරුදු පරිදි අප හිතවත් විජිත් කුමාර සේනත් මහතා සූදානමින් සිටිනවා. මේ සතිය සඳහා ඔහුගේ සිත රැඳුණු ගීතය අප සමග මේ ආකාරයෙන් බෙදා හදා ගැනීමට.
12: නයන් අද සිත රැඳි ගීය. TM ජයරත්න සහ සුනිල් එදිරිසිංහ යන ගායක දෙපළගෙන් ගීපද කුලරත්න ආර්යවංශ සංගීතය සෙන්ලි පීරිස් සිනහව සහ මුලාව

0: රටක් හැටියට ණය ප්‍රමාණය දන්නේ නැතුව ආණ්ඩුවක් තියෙනවා.
1: අපි කිසිවිටක ජනතාවට පටි තද කර ගන්න කියලා කිව්වේ නැහැ.
0: පුදුම වැඩන්නේ.
1: රට කරන්න මට බාර දෙන්න.
2: නොදුටු මානය අපට නොහැසෙන ලංකාව ලංකාවේ සිට.
3: ඔබමින් සම්බන්ධ වී සිටින ඇඩිලේඩ් ලක්කඳ ගුවන්විදුලි වැඩසටහනත් සමගයි. අප දැන් මේ සූදානම් වෙන්නේ ලංකාවේ සිට සදිපතා අප සමග දුරකථනයෙන් සම්බන්ධ ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජය බාලසූරිය මහතා සමග ලංකාවේ තොරතුරු බෙදා හදා ගැනීමටයි. අයබෝන් දුමින්ද?
4: අයබෝන් නයින්.
3: දුමින්ද, අපිට බොහොම කරුණ ලංකාවේ මේ දවස්වල දකින්න ලැබෙනවානේ ප්‍රධාන වශයෙන්ම බන්ධනාගාර ආශ්‍රිතවත් කරුණු තියෙනවා, ඒ වගේම මේ විභාග සම්බන්ධවත් තියෙනවා, දරුවන්ගේ ශිෂ්‍යත්වය, ඒ වගේම අපසුසස් පෙළ. කැමති දැනගන්න මොනවද මේ පිළිබඳව තියෙන අලුත්ම තොරතුරු ලංකාවේ?
4: ඔව් නෑ නෑ, ඇත්තටම මේ ළමයින්ගේ ශිෂ්‍යත්වය ගත්තොත් එහෙම දැන් මේ වන විට අපි කතා කරන මොහොත වෙන විට මේ ශිෂ්‍යත් විභාගය ආරම්භ වෙලා අවශ්‍ය කටයුතු කරමින් යනවා. කොහොම වුණත් පසුගිය සිකුරාද දවසේ, කියන්නේ සැප්තැම්බර් මේ නිවාඩු දීමක් සිදු වුණා. නැවත අධ්‍යාපන කටයුතු ආරම්භ වන්නේ සැප්තැම්බර් 7 වෙනිදා තමයි අලුත් වාරය පටන් ගන්නෙ. කොහොම වුණත් 5 ශ්‍රේණියේ ශිෂ්‍යත් විභාගය අද ඉරිදා දවසේ පැවැත්වෙනවා. ඒ වගේම මේ සඳහා ශිෂ්‍යයින් 294,089ක් සහභාගී වෙනවා. මේ සිංහල මාධ්‍ය ශිෂ්‍යයින් 220,336කුත්, දමිළ මාධ්‍යයෙන් 73,273 දෙනෙකුත් ශිෂ්‍යත්වය සඳහා සහභාගී වෙනවා. විභාග මධ්‍යස්ථාන 2,523ක තමයි සම්බන්ධ වෙන්නේ. ඒ වගේම සඳහන් කරන්න ඕනේ හෙට දිනේදී 2,026 අපොස උසස් පෙළ විභාගය ආරම්භ වෙනවා. මධ්‍යස්ථාන 2,532ක තමයි මේ විභාග මධ්‍යස්ථාන තියෙන්නේ. ඒ වගේම පාසල් අයදුම්කරුවන් විදිහට 264,496 දෙනෙක් සහභාගී වෙනවා. ඒ වගේම පෞද්ගලික අයදුම්කරුවන් විදිහට 1,07,814ක් සහභාගී වෙනවා. ඒ වගේම සමස්ත උපසත් පෙළ විභාග අපේක්ෂකයන් විදිහට 362,310ක් විභාගය සඳහා ඉදිරිපත් වීමට නියමිත වෙලා තියෙනවා. කොහොම වුණත් මේ විභාගයේ උසස් පෙළ විභාගයේ සැප්තැම්බර් 5 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිත බවයි සඳහන් වෙන්නේ. කොහොම වුණත් නයින් විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ, මේ සමගම විශේෂයෙන්ම කාලගුණික තත්ත්වය ගත්තොත් එහෙම ලංකාවේ එක පැත්තකට අධික වර්ෂාව, එක පැත්තකට අධික නියඟය කියන කාරණාවත් සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම කාලගුණික විශේෂයෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ අනෙකුත් ආරක්ෂක සේවාවන් මේ විභාග කටයුතු සඳහා ඒ දරුවන්ට අවශ්‍ය කුමන බාධකයක් ආවත් ඒ අවශ්‍ය පහසුකම් ලබා දීම සඳහා සූදානම් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේ වන විට මධ්‍යම බස්නාහිර සබරගමු වයඹ කියන පළාත්වලට අධික වර්ෂාවකුත්, ඒ වගේම අනෙකුත් පළාත්වලට නියඟයේ තත්ත්වයකුත් පත් වෙලා තියෙනවා. සමහර වෙලාවට බීමට ජලය නැති තත්ත්වයකට, ඒ කියන්නේ කිලෝමීටර් ගණනක් යන්න අවශ්‍යතාවයකට පත් වෙලා තිබෙනවා. උදාහරණයක් විදිහට මේ යාල වනෝද්‍යානයේ සත්තුන්ටත් බෞසත් මගින් ජලය ඒ රැව් වලට පොකුණු වලට පිරවීමේ අවස්ථාවන් තියෙනවා. කොහොම වුණත් මේ වන විට අර 50-50 වගේ වැස්සයි අවුවයි දෙකම තියෙනවා. ඉතින් රටක් විදිහට එය කළමනාකරණය කිරීම තමයි මෙතනදි වැදගත් වෙන්නේ. කොහොම වුණත් පසුගිය සතිය ගත්තොත් එහෙම මරණ 8ක් විතර සිද්ධ වුණා ගංවතුර සහ ඒ තත්ත්වයන් නිසා. මේ වන විට යම් ආකාරයකට වැසි සහිත තත්ත්වය සමනයකට පත් වුණත්, හැබැයි ඉදිරි දින කීපය තුළ වර්ෂාවක් බලාපොරොත්තු වෙන්න ඕනේ කියන කාරණාව තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ තියෙන. ඒ වගේම අධික සුළං තත්ත්වයක් තියෙනවා. මුහුදු බඩ තත්ත්වය ඉතා සුළං තත්ත්වය නිසා ධීවරයින්ට අනුකූල ඇඟීම් කළා තියෙනවා. ඉදිරියේදී ණය සහ ඒ සම්බන්ධයෙන් ආපදා අනතුරු ඇඟලීම් කරලා තියෙනවා. කොහොම වුණත් විභාග කටයුතු සඳහා පූර්ණ කාලීනව ආපදා කරන මධ්‍යස්ථානයක් ආරක්ෂක හමුදාවත් මේ සඳහා පහසුකම් සපයමින් තියෙනවා. ඒ වගේම සඳහන් කරන්නට ඕනේ කනගාටුවට කාරණයක් විදිහට අපිට අත්දැකීම් දෙකක් තිබුණා. මේගම බන්ධනාගාරය සහ මහර බන්ධනාගාරය කියන බන්ධනාගාර දෙක තුළ ඇතිවෙච්ච පසුගිය කාලේ ඇතිවෙච්ච කැරළි සත්‍යයන් තුළ ඒ වගේම පසුගිය සිකුරාදා, කියන්නේ බ්‍රහස්පතින්ද රෑ සහ සිකුරාදා දවසේ දිනේ නැගසින් බන්ධනාගාරයේ, කුරුවිට බන්ධනාගාරයේ, මේගමුව පල්ලංසේන බන්ධනාගාරයේ, ඒක පල්ලංසේන බන්ධනාගාරයේ මේ තරුණ මේ වරදකරුවන්ගේ විශෝධන මැදිස්ථානයක් විදිහට තමයි තියෙන්නේ. කොහොම වුණත් මේ බන්ධනාගාර තුන තුලම යම් ආකාරයකදී කැරටිකාලී තත්ත්වයන් මතුවීමක් සිද්ධ වුණා. එතනදී සමස්තයක් විදිහට මේ රණවියන් 3 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා ඒ වගේම 55 දෙනෙක් තුවාල සිදු වුණා. නැගසින් බන්ධනාගාරයේ එක මරණයකුත් කුරුණිට බන්ධනාගාරයේ මරණ දෙකකුත් විදිහට තමයි සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම අපරාධ කල්ලි අතර ගැටුමක් මූලික වෙලා තමයි නැගසින් බන්ධනාගාරයේ මරණය සිද්ධ වුණ බව සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම මේ කුඩු ප්‍රශ්නයක් නිසා ඩුබායි සිටින කොස්මල්ල කියන තැනත්තාගේ පාර්ශවය යම් ප්‍රශ්නයක් මතු කරලා ඔහුගේ ගෝලයෙක් තමයි අවසානයේදී ජීවිතක්ෂයට පත් වෙලා තියෙන්නේ. ඒ වගේම කුරුවිට බන්ධනාගාරයේ උජ්ජලීන් 2 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. එතන සඳහන් වෙන්නේ මූලික විවරණවලදී දෙපාර්ශ්වයක් අතර ඇතිවෙච්ච ගැටුමක් නිසා මේක පුජ්ජලීන් මරණයට පත් වුණා කියන කාරණාව. මීට පෙර මීගමුව මහර බන්ධනාගාරයේ සිදුවෙච්ච සිදුවීම් සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ පැවැත්වෙනවා. ඉතින් අදයි මීට පෙර බුද්ධියන්ත වාර්තා කරා මේක යම් ආකාරයක යම් කිසි කණ්ඩායමක නැත්තම් අපරාධ කල්ලි සංවිධානාත්මක අපරාධ කල්ලි අතර සහ එහෙම නැත්තම් වෙනත් කාරණාවක් හෝ මත මේක කුමන්ත්‍රණයක්ද කියන කාරණාවක් මත මේ සිදුවීම් සිදු වෙනවාද කියන කාරණාව. අනිත් පැත්තෙන් මේක කැරල්ලක් පටන් ගත්තට පස්සේ ඒ වගේම අනිකුත් බන්ධනාගාර වලටත් මේක පැතිරී යාමේ සම්භාවිතාවක් තිබෙන බව තමයි සඳහන් වෙන්නේ. කොහොම වුණත් බුද්ධයන්ත මීට පෙර වාර්තාවේ ලක් කරලා තිබුණා බන්ධනාගාර 5ක මේ වගේ සංවිධානාත්මකව කැරලි සිද්ධ වෙයි කියන කාරණාව. ඒ අනුව කොහොම වුණත් අවාසනාවකට මේ බන්ධනාගාර 3ක් මත මේ එක දවසේ මේ සිදුවීම් 3ක් වාර්තා වීමත් විශේෂයි. කොහොම වුණත් ඉතින් මේක ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන මොකද අධිධාරිතාව නිසා. මොකද 10,000ක් විතර ඉන්න තැනක 40,000ක් බන්ධනාගාරවල රඳවා තැබීම නිසා විවිධ ප්‍රශ්න මතුවලා තියෙනවා. ඒ වගේම මේ තුළ යම් ආකාරයකින් යම් පුද්ගලයන් වාසි ලබා ගැනීම සඳහා මෙවැනි කටයුතු කරනවාද කියලා ආණ්ඩුව පැත්තෙන් විශේෂයෙන්ම සඳහන් කරනවා. මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන්නට ඕන කියලා.
3: දුවින්ද, ඒ වගේම අනිකුත් කාරණා හැටියට මොනවද දැනගන්න තිබෙන්නේ?
4: කාරණා කීපයක් සඳහන් කරන්න පුළුවන් නැහැ. විශේෂයෙන්ම මේ දවස්වල කතා වෙන ප්‍රධාන කාරණයක් තමයි බිනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම 50 කටුම් පත පිළිබඳව. ඒ අදාළ 50 කටුම් පත ගැසැක්කීම වෙනයක් විදිහට නිකුත් වීමක් සිද්ධ වුණා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ බිනිසුරුවරයෙකුගේ විශ්‍රාමක වැටුප් මේ වයස් කාලයේ අවුරුදු 65 සිට 67 දක්වා අවුරුදු දෙකකින් වැඩි කළා තියෙනවා. අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම ගතයුතු කාලයේ අවුරුදු 63 සිට 65 දක්වා වැඩි කිරීමක් සිද්ධ කළා තියෙනවා. ඒ වගේම අග විනිසුරු විශ්‍රාම යායුතු කාලය ඔහුට ඒ කියන්නේ 67 එළඹෙනවා නම් ඒ දිනය උපන් දිනය වෙනවා නම් ඔහු විශ්‍රාම යා යුතුයි. හැබැයි ඔහු අග විනිසුරු ධූරයට පත් වූ දින සිට වසර 6ක් සම්පූර්ණ වෙනවා නම් ඒ දින දෙකෙන් ළඟම දිනේදී තමයි ඔහුට විශ්‍රාම යාමට සිද්ධ වෙන්නේ කියන කාරණාව ගැසට් නිවේදනයේ දක්වලා තියෙනවා. ඒ කියන්නේ එක්කෝ අගවිනිසුරුට අවුරුදු 67 වෙනකන් ඉන්න පුළුවන්. යම් තරුණ යම් ආකාරයකදී වයස අඩු අගවිනිසුරු කෙනෙක් පත් වුණොත් ඒ අගවිනිසුරුවරයාට වසර 6ක කාලයක් තමයි පරිපූර්ණ වශයෙන් ඒ අගවිනිසුරුකාර ධූරය දරන්න පුළුවන් වෙන්නේ කියන කාරණාව තමයි තියෙන්නේ. ඒකෙන් අඩුම දිනේ තමයි තෝරා ගන්න තියෙන කාරණාව තියෙනවා. ඒ වගේම මහේස්ත්‍රාතුරු සහ අනිකුත් විනිසුරුවරුන්ට අවුරුදු 62ක විශ්‍රාම කාලයක් තමයි නියම කරලා තියෙන්නේ. කොහොම වුණත් මේක දැන් ගැසට් කරලා තියෙනවා. ඊට පස්සේ මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීම නියමිතයි. ඒ වගේම පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණාට පස්සේ දැන් ගැසට් කරාට පස්සේ මේක යම් ආකාරයකට මේක විරෝධයක් තියෙනවා. විශේෂයෙන්ම නීතිඥ සංගමය සහ විපක්ෂය සහ බොහෝ පාර්ශ්වය මේක විරුද්ධත්වය ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ජාත්‍යන්තර සංවිධානත් මේක විරුද්ධත්වයට පත් කරලා තියෙනවා. ලංකාවේ නඩු ඇහිම අඩු කිරීම සඳහා මේක කාරණාවක් නෙවෙයි කියන කාරණාවක් තමයි තියෙන්නේ. කොහොම වුණත් මේක අධිකරණයේ ස්වාධීනත්වයට යම් හානිදායක තත්ත්වයක් කියන කාරණාව තමයි විපක්ෂය සහ නීතිඥ සංගමය ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් නැවතත් මේක මේ මේ පනත් කෙටුම් පත්‍රය විරුද්ධව යනවා නම් ඇත්තටම ශ්‍රේෂ්ඨාධිකරණයටම තමයි යා යුතු වන්නේ. ඉතින් අපි දන්නේ නීති සංගමේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයට මේ කාරණාව යාවිද කියන කාරණාව. ඒක ඉදිරි සතියේදී තමයි අපිට දැක බලා ගන්නට පුළුවන් වෙන්නේ කොහොමනම් රජයේ පැත්තෙන් ඒ ස්ථාවරයක ඉඳලා මේ සම්බන්ධයෙන් මේ ක්‍රියාමාර්ගය අරගෙන තියෙනවා. ඉතින් මේකට විරුද්ධ ක්‍රියාමාර්ගය පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරු නැහැ කුමක්ද මේකට කරන්න කියන එක. මොකද මේකේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ මේ දුරකාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන නඩුව ඔහුන්ටම අසන්නට වෙන වාද කියන කාරණාව තමයි මතු කරන්නේ ප්‍රශ්නයක් විදිහට. ඉතින් එතනදී ඒක ඔවුන්ට මතු කරන්නට බෑ. ඒක මතයක් විදිහට මේක ජනමත විචාරණය ක්‍රියා යුතුයි කියන කාරණාව විපක්ෂයෙන් මතු කරනවා. ඉතින් අපි දන්නේ නැහැ මේ නඩු නිමිත්ත ශ්‍රේෂ්ඨාධිකරණයට ගියොත් ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ මිනිස් මණ්ඩලයක් විසින් යම් තීන්දුවක් ලබා දිය යුතු වෙනවා. මේක ව්‍යවස්ථාවට පටහැනිද නැද්ද, එහෙම නැත්නම් ජනමත විචාරණයකට යා යුතුද කියන කාරණාව. ඉතින් ඒ සම්බන්ධයෙන් අපිට ඉදිරියේදී තමයි මේ තීන්දුව තීරණ ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම නයින් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ විශේෂඥ වෛද්‍යවරු 3791 දෙනෙක් 2020 සහ 2025 අතර කාලය තුල විදේශගත වෙලා තිබෙන බවට සෞඛ්‍ය මේ අමාත්‍යාංශයේ හෙළි කරලා තියෙනවා. ඉන් හැබැයි වැඩි පිරිසක් පශ්චාත් උපාධි සම්පූර්ණ කර ගැනීමට ගිය බව තමයි සඳහන් වෙන්නේ. අනෙක් පිරිස විශේෂයෙන්ම විදේශ රැකියා, එහෙම නැත්නම් කාලත්වය සමග විදේශගත වීම, විවිධ අධ්‍යන කටයුතු, ඒ වගේම මදසරුභාවය සඳහා ප්‍රතිකාර ගැනීම කියන කාරණා මත මේ විශේෂඥ වෛද්‍යවරු විදේශගත වීම ගත වුණා කියන කාරණාව තමයි පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා කියන එක. මෙතනදී විදේශගත වීමට, ඒ වගේම මේ අවුරුද්දේ විදේශගත වීමට වෛද්‍යවරු 280ක් මේ වසරේදී ඉල්ලා තිබෙන බවත් සඳහන් වෙනවා. ඒ වගේම වෛද්‍යවරු 1429 දෙනෙක් 2020යි 2026යි අතර කාලයේදී වැටුප් රහිත නිවාඩු ලබාගෙන විදේශගත වෙලා තිබෙන බව සඳහන් වෙනවා. ඒ වගේම විශේෂඥ වෛද්‍යවරු 140 දෙනෙක් මේ සඳහා වැටුප් රහිත නිවාඩු ලබාගෙන විදේශගත වෙලා තිබෙනවා කියලා එක සඳහන් වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම ලංකාවේ සෞඛ්‍ය සම්බන්ධයෙන් විශාල ගැටලුවක් යම් ආකාරයකදී මතුවීමක් සිදු වෙන බව හෙළිදරව් වෙලා තිබෙනවා. මොකද විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍යවරු නොමැති වීම සහ අනිකුත් වෛද්‍යවරු මේ වගේ රට හැරයාම ලංකාවේ සෞඛ්‍ය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් බවට මතුවලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් උත් විශේෂ අවධානය යොමු කරලා මේ වෛද්‍යවරුන්ව ලංකාව තුළ රඳවා ගැනීම සම්බන්ධයෙන් යම් වැඩපිළිවෙලක්, සාධනීය වැඩපිළිවෙලක් අවශ්‍යයි කියන කාරණාවත් මේ වන විට රජයේ අවධානය මතුවලා තියෙනවා.
3: දුමින්දත්තවසංග සම්බන්ධ ලංකාව තොරතුරු බෙදා ගැනීම විලෝද මොහොමත් ස්තුතිවන්ත වෙනවා. ඉතින් නැවත ලබන සතියේ හමුමු. ආයිබෝවන්.
4: ආයිබෝවන්.

අපිට මේ සූදානම් වෙන්නේ ලබන සතියේ ඇඩිලේඩ් පුරවරයේ කාලගුණ වාර්තාව වෙත ගැනීමටයි. ඉතින් හෙට දවස එනම් අගෝස්තු මාසේ 10 වෙනි සඳුදා උපරිම උෂ්ණත්වය 15යි වැසි සහිත දිනයක් හැටියට සඳහන් වෙන්නේ. අඟහරුවාද 17යි අධික වැසි සහිත දිනයක් හැටියට සඳහන් කර තිබෙනවා. මිලිමීටර 10ක පමණ වැසි ඇති විය හැකි බව. බදාදා දිනය 16යි නැවතත් වැසි සහිත දිනයක්. බ්‍රහස්පතින්දා 17යි සුළු වැසි ඇති විය හැකි දිනයක් හැටියට සඳහන් වෙනවා. ලබන සිකුරාදා නැවතත් උපරිම උෂ්ණත්වය 17ක් හැටියට මද ඇසි වැසි ඇති විය හැකි දිනයක් හැටියට සඳහන් වෙනවා. සති අන්තයේ සෙනසුරාදා උපරිම උෂ්ණත්වය 17ක් හැටියටත් වැසි රහිත කාලගුණයක් තිබෙන සති අන්තයක් හැටියටත් සඳහන් කරන්න පුළුවන්. ඉතින් සාරාංශයක් වශයෙන් ගත්තොත් ලබන සතිය පුරාවටම වැසි අඩු වැඩි වශයෙන් ලැබෙන සතියක් හැටියටයි අපිට සඳහන් කරන්න පුළුවන්. ඉතින් වැඩසටහන ඔස්සේ අපි ඔබ වෙත ගෙනාවා විශේෂයෙන්ම මේ ජනසංගණන එහෙම නැත්නම් සෙන්සස් එක ගැනත්. ඉතින් අමතක කරන්න එපා ලබන අඟහරුවාදා සෙන්සස් එක තිබෙන්නේ. ඉතින් මතකැතුව දිනය වෙන් කරගෙන තබාගෙන මේ සෙන්සස් එක අනිවාර්යයෙන්ම කරන්න. මොකද මෙය නීතිමය වශයෙන් කළ අනිවාර්ය දෙයක්. ඔබට නැත්තම් දඩයක් ගෙවන්න සිදු වෙයි. ඉතින් ඒ නිසා මතක තියාගෙන එම සෙන්සස් එක පුරවන්නට කියන කාරණික මතක් කිරීමත් කරමින් අද අපි ඔබෙන් සමුගෙනටයි මේ සූදානම. ඉතින් අද දවසේ ඔබ වෙත ගෙන සදහම් සිතුවිල්ල ගෙනෙනු ලැබුවේ රත්මලාන අත්තිඩිය පාර ශ්‍රී රත්නාරාමාධිපති පූජ්‍යපාද සූර්යගුඩ සිරිදම්ම නායක ස්වාමින් වහන්සේ විසින්. ඉතින් අපි උන්වහන්සේට අපගේ නමස්කාර පූර්වක ස්තුතිය මේ අවස්ථාවේ පුද කරන්නට කැමැති. ඒ වගේම වෙනද වගේම අදත් පුවත් පසුවි පොරොම් වෙත ගෙනාව නිරෝධ කාර්යවසම් සිතරැඳි ගීතයෙන් අප පිනවයේ අපහිතවත් විජිත් කුමාර සෙනත මහතා. ලංකාවේ සිට නොදුරුමානය විශේෂාංගය හරහා අප සමග සම්බන්ධ වුණා ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජය බාලසූරි මහතා. ඉතින් ලබන සතියේ තවත් මෙවැනිම රසවත් වැඩසටහනක් එක්කාසු කරගෙන ඔබ සමග තවත් හෝරාවක් ගත කිරීමේ බලාපොරොත්තුවත් පොරොන්දුවත් ඇතුව අදට ඔබෙන් සමුගෙන මම ඔබේ හිතවත් නයන් පෙරේරා. සියලු දිනාටම සුවදායක සතියකට ආසිරි. ආයුබෝවන්.

ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. අදත් සුපුරුදු පරිදි දකුණු ඔස්ට්‍රේලියාවේ සිංහල විකාශන සේවය මගින් සාඩම්බරෙන් ඔබ ඉදිරිපත් කරන ඇඩ්ලේඩ්හි ඔබේ මහඬ ඇඩිලේඩ් ලක්හඬ ගුවන් විදුලි වැඩසටහන තුළින් ඔබත් සමඟ පුරා හෝරාවක් ගත කිරීමටයි මේ සූදානම. රේඩියෝ ඇඩ්ලේඩ් 101.5 FM තරංගමාලාව ඔස්සේ හා අන්තර්ජාලයෙන් අප සමඟ සම්බන්ධ වී සිටින සුළු දිනාම ඉතාමත් ලැඟතුකමෙන් පිළිගන්නවා. ඉතින් අද අගෝස්තු මාසයේ 9 වෙනි ඉරු දින සුපුරුදු පරිදි වැඩසටහනක් එක්ක අසු කරගෙන ඔබ වෙතින් මම ඔබේ හිතවත් නයන් පෙරේරා. ඉතින් අදත් වෙනද වගේම ඔබට සුපුරුදු වැඩසටහන් මාලාවත් එක්ක අසු කරගෙනයි මේ හෝරාව ගත කිරීමට සූදානම් වෙන්නේ. හොඳයි එසේනම් රැඳී සිටින්න ඇඩිලේඩ් ලක්හඬ ගුවන් විදුලි වැඩසටහනත් සමඟ.

අපදන් මේ සූදානම් වෙන්නේ ඇඩිලේඩ් ලක්කඬ සතිපතා ඔබ වෙත තිලින කරන සදහම් සිතුවිල්ල ඔබ වෙත ගෙනීමටයි. අද සදහම් සිතුවිල්ල පවත්වනු ලබන්නේ රත්මලාන අත්තිඩිය පාර ශ්‍රී රත්නාරාමාධිපති පූජ්‍යපාද සූර්යගොඩ සිරිදම්ම නායක ස්වාමින් වහන්සේ විසිනි.

පිංවත දහම් සිටවිල්ලක් සිහිපත් කර දෙන්න කල්පනා කරනවා. අපි හැම දෙනාම කැමති දියුණුව කරා ගමන් කරන්න. ඒ සඳහා මඟ පෙන්වන සූත්‍ර ධර්මයක් තමයි තමෝ තම සූත්‍රය. එයින් පුජ්ජලයන් සිව් දෙනෙක් ගැන කියවෙනවා. ඉන් පළමුවෙන්න තමයි අන්ධකාරෙන් අන්ධකාරයට යන තැනැත්තා. ඉන් අදහස් කරන්නේ මුලිනුත් පිරිහෙලා පසුවත් පිරිහිමට පත්වන තැනැත්තා කියන එකයි. සමහර ළමයි කුඩා කාලයේදීත් අවිනීතයි. ගුණධර්මවලට කැමති නැහැ. දෙමාපියන්ට මෙන්ම ගුරු බහවතුන්ටත් කීකරු නැහැ. ඉගෙනීමට උනන්දුවකුත් නැහැ. හොඳ ආකල්ප ඇති කරගන්න කල්පනා කරන්නෙත් නැහැ. මොනයම් හෝ දක්ෂතාවයක් දිනු කරගන්න ඉදිරිපත් වන්නෙත් නැහැ. පසු කාලීනව සමාජයේ පුරවැසියෙක් වශයෙන් කටයුතු කරන විටත් ළමා කාලයේ පැවතුන උදාසීන ස්වභාවය අයහපත් ගති පැවතුම් ප්‍රදර්ශනය කරනවා. ඒ නිසා වැඩිහිටියනි දරුවනි, මේ දහම් සිතුවිලි සවන්ය කරන ඔබ, ඔබගේ හිතවතාත් අඳුරෙන් අඳුරට යන කෙනෙක් නොවන්නට කටයුතු කරන්න. දෙවැන්න තමයි ආලෝකයෙන් අන්ධකාරයට යන තැනැත්තා. පන්ති කාමරවල ඉගෙනුම ලබන ඇතයි ළමයි කුඩා කාලයේදී හරිම දක්ෂයි, විනීතයි, දෙමාපියන්ට ගුරුවරුන්ට වැඩිහිටියන්ට අවනතයි. නමුත් වයසෙන් මෝරණ විට, සමවයස් කණ්ඩායම්වල එකතු ඇතිවන විට හොඳ ගති ලක්ෂණ පහව ගොස් අයහපත් ගති ලක්ෂණ මතුවෙනවා. සමහර ගුරුවරුන් දෙමාපියන් පවසනවා, මේ ළමයා ඉස්සර නම් හරිම හොඳයි, කීකරුයි, ඒගනීමට උනන්දුවක් තියෙනවා. ගෙදරදී කරගෙන එන්න පැවරු වැඩ ඉතා හොඳින් සම්පූර්ණ කළා. නිසි වේලාවට පාසලට ආවා. පන්තියේ වැඩට වගේම බාහිර වැඩවලටත් හොඳින් සහභාගී වුණා. දැන්නේ හොඳ පැත්ත දකින්න ලැබෙන්නේ නැහැ. පන්තියට එන්නෙත් ප්‍රමාද වෙලා. බොහෝ දවස්වල පාසලට එන්නෙත් නැහැ. කියන දෙයක් අහන්නෙත් නැහැ. අභ්‍යාස කරන්න උනන්දුවකුත් නැහැ. බොහෝ දුරට කරන්නේ වෙනත් කෙනෙක් කරන ලද අභ්‍යාසයක් බලාගෙන කොපි කරගෙන එන එක. මෙවැනි ලක්ෂණ ඇති අය දහමේ හඳුන්වා ඇත්තේ ආලෝකයෙන් අන්ධකාරයට යන අය විදිහටයි. තුන්වැන්නා අන්ධකාරයෙන් ආලෝකයට යන ළමයා. නරක වැඩ අත්හැරලා හොඳ වැඩ සොයා සොයා කරනවා. ගුරුතුමා දෙන අභ්‍යාස පමණක් නොවේ, වෙනත් තවරොන්ද සොයාගෙන ඒවා කරලා ගුරුතුමාට පෙන්වනවා. සමහර විට මීට පෙර අම්මාට කවදාවත් උදව් නොකළ මේ ළමයා අම්මට උදව් කරනවා. සමහර ළමයි අම්මව තියාගෙන ඉන්නේ වැඩකාරයෙක් විදිහට. සියල්ල අතට පයට ළඟට කරලා දෙන්න ඕනේ. නමුත් මුලින් යහපත් නොවුණු ඇතම් ළමයි සමාජයේ තේරුම් ගන්න විට නරකින් වැළකීලා හොඳ දෙයට යොමු වෙනවා. සිව්වැන්නා දියුණුවේ සිට තව තවත් ඉදිරියට යනවා. සමහරුන් කියනවා මේ ළමයා ඉස්සරත් හොඳයි, දැනුත් හොඳයි, අනාගතේ මීටත් වඩා හොඳ පුරවැසෙක් වේවි කියා එයා ආලෝකෙන් ආලෝකයට යන තැනැත්තෙක්. වැඩිහිටි අය අතරද මෙවැනි අය අපිට දකින්න ලැබෙනවා. ඒ නිසා ඔබත් ආලෝකෙන් ආලෝකයට යන, අන්ධකාරෙන් ආලෝකයට යන චරිතයක් ගොඩනගා ගැනීමට උනන්දු වන්න. ඔබ සැමට තෙරුවන් සරණයි.

0: ಸಂಗೀತ ಪುನೀತ್ ಹಸಿರುತರಮ
1: විමල් සහ මුස්ලිම් දේශපාල පක්ෂ හයක් එක්ව පිහිටුවාගත් එකමුතුවේ නියෝජිතයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්තුණා. මෙහිදී එම නියෝජිතයන් විසින් පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම පළාත් සභා මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් මතු ඇති ගැටලු උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මලේගම් ප්‍රජාව මුහුණ දී ඇති ඉඩම් ගැටලු පිළිබඳව කරුණු ඉදිරිපත් කළා. පළාත් සභා මැතිවරණය පිළිබඳව මෙහිදී විශේෂ ලෙස සාකච්ඡාවට ලක් වූ අතර එම මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධව කාරක සභාවක් පත් කර තිබෙන බවත් මතු ඇති ගැටලු පිළිබඳව ඔවුන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා. වත්මන් රජයේ මැතිවරණ ප්‍රකාශනයේ ඇතුළත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ යෝජනාව කෙරෙහිද මෙහිදී අවධානය යොමු කළ බව ජනාධිපති මාධ්‍යංශයේ නිකුත් කළ නිවේදනයේ සඳහන්. ඉලංගේ තමිල් අරසු පක්ෂයේ මහලේකම් එම්.එස්. සුමන්තරන් මහතා පෙන්වා දී ඇත්තේ එම කාර්ය හදිසියේ කළ හැක්කක් නොවන බවයි. විවිධ ජන කොටස් අතර තිබෙන ගැටලු විසඳාගත හැකි සමාජ විසඳුමක් ලෙස ඒ පිළිබඳව අවධානය කිරීම වැදගත් බව ඔහු පෙන්වා දී තිබෙනවා. එමෙන්ම යුද්ධයෙන් නිවාස හිමි වූ ජනතාවගේ දීර්ඝකාලීන ගැටලුවක් විසඳමින් එම ජනතාව වෙනුවෙන් අදියර දෙකක් යටතේ නිවාස 13,000ක් ඉදිකිරීමට 2027 සහ 2028 අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරන බවද ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකාව හරහා ස්ථාපිත නිරතදිග මෝසම හේතුවෙන් මධ්‍යම සබරගමුව ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල වැසි තත්ත්වයේ වැඩිවීමක් වාර්තා වනවා. මේ හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ දෙකක් වාර්තා වී තවත් 6 දිනකු තුවාල ලබා තිබෙනවා. මීට අමතරව අධික වැසි හේතුවෙන් මහවැලි ජලාශ කීපයක් වාර්තාමන අතර ඒ හේතුවෙන් මහවැලි හා කැලණි ගංගා ආශ්‍රිත පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්ද නිකුත් කෙරුණා. නායේ අම්පස් කඳු ගඩා වැටීම හා ගල් පෙරලීම් හේතුවෙන් මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග කීපයක් තාවකාලිකව වසද ජලගැලීමේ අවධානම හේතුවෙන් පෙරාතිනිය විශ්වවිද්‍යාලයේද තාවකාලිකව වසා දැමුණු අතර මහනුවර හා නුවරඑළිය පාසලද තාවකාලිකව වසා දැමුණා. මහර බන්ධනාකාරයේ පසුගිය පළවෙනිදා පස්වරුවේ හටගත් නොසන්සුන්තාව ඊට පසු දින උදෑසන 6 පමණ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට ආරක්ෂකංශ සමාජිකයන් පියවරගෙන තිබුණා. හටගත් නොසන්සුන්කාරී තත්ත්වයෙන් එක් රැඳවීමේ ගොස් තවත් 8 දිනකු තුවාල ලැබුවා. නොසන්සුන්කාරී තත්ත්වයට හේතුව සොයා විමර්ශන ආරම්භ කර ඇති අතර බන්ධනාකාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පැවසුවේ රැඳවියන් එහි දේපළ රැසක් විනාශ කර ඇති බවයි.
2: ඒ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට සාමකාමී තත්ත්වයට පත් කරලා තියෙනවා.
1: මේ අතර පැවති නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරු බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදිවත්ත මහතාද මෙලෙස අදහස් පළ කළා.
3: මේගම සිද්ධි අධගුණුත් එක්ක අපි මේ තත්ත්වය මෙන්න පවත්වලා දැනට නැවත තුළු මරණ ආරක්ෂිතව ඔවුන්ගේ වාටෝට යොමු කරලා තියෙනවා. අපි ඉදිරියේදී ඉදිරි පැකීමේ තුළ තවදුරටත් ආරක්ෂාව තහවුරු කරලා බන්ධනාගාරය කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් කරන කටයුතු
4: කරනවා. දැන් බස්නාහිර පළාතේ ඔබතුමාට තවත් කිසිම කීපයක්ම තියෙනවා. මේවල දැන් මේ දිගටම මේ බෝ වෙන්න තත්ත්වයක් තියෙන
3: අපි මේ වෙනකොට විශේෂයෙන්ම වැලිකඩ මැගසින් ඒ වගේම CRP ඒ වගේම කළුතර ඊටමතර ආපෝ නිගම්බු මේ බන්ධනාගාරත් ආරක්ෂාව සම්බන්ධ අපි අවධානයෙන් ඉන්නේ අවශ්‍ය කටයුතු දැන් සම්බන්ධ කරලා තියෙනවා.
1: රැඳවියන්ගේ සුදුක් විමසීමට ඔවුන්ගේ ජාතීන් පැමිණෙන අවස්ථාවේදී තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පිටතට ගල් මුල් විසිකිරීමත් සමග මෙම නොසන්සුන්තාවේ හටගෙන තිබුණා. මහර බන්ධනාගාරයේ ඉදිකරමින් පවතින තාවකාලික තාපයක් බිඳ රැඳවියන් පිරිසක් පලා යාමට එහිදී උත්සාහ දැරූ බවටත් වාර්තා වනවා. තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාර ගොඩනැගිල්ලකට ගිනි තබා තිබූ අතර ඒ සමග ඇති වූ තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාර පිවිසුම් දොරටුව අසල සිට බන්ධනාගාර නිලධාරීන් අහසට වෙඩි තබා තිබූ බවයි වාර්තා වන්නේ. මෙහිදී නොසන්සුන්කාරී තත්ත්වය ඇති කළ රැඳවියන් ඔවුන්ට සහාය නොවූ සෙසු රැඳවියන් පිරිසකට පහර දී තුවාල සිදු කර තිබුණා. එහිදී ප්‍රතිකාර ලැබූ රැඳවියන් 6 දෙනෙකු ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. කෙසේ වෙතත් ඒ අතර සිටි එක් රැඳවියෙකු පසුව ජීවිතක්ෂයට පත් වුණා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ වත්තල හැඳල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක්. මහර බන්ධනාකාරයේ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් දැනගත් රැඳවියන්ගේ ඥාතීන් මහර බන්ධනාකාරයේ ඉදිරිපිටට රැස් වුණා. ඒ අනුව බන්ධනාකාරී හා ප්‍රදේශීය ආරක්ෂාවට පොලිසිය කැරලි මර්ධන සාමාජිකයන් යුද හා නාවික හමුදා ලබමින්ම පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවනු ලැබුවා. කෙසේ වෙතත් තත්ත්වය පාලනය කිරීම සඳහා මහර බන්ධනාගාරයේ අවට ග්‍රාම සේවා වසම් කිහිපයකට පොලිස් ඇඳුම් නීතිය පැනවීමට පියවර ගනු ලැබුවා. තත්ත්වය පාලනය කිරීමෙන් පසුව එය වහම ඉවත් කෙරුණා. කෙසේ වෙතත් බන්ධනාගාරයේ ආශ්‍රිතව ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයේ පිටපස වෙනත් බලවේගයක් ක්‍රියාත්මක වී ඇද්දැයි පවතින සැකය මත පරීක්ෂණ සිදු කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළා.
5: තදබදයට එක හේතුවක් විය හැකි. නමුත් මෙතනින් එතනට එහාට ගිය තත්ත්වයක් තියෙනවද කියන එක තවම පරීක්ෂණ කරලා හොයා ගන්නට ඕන. මේක මීගමුව ඇතුල්ච්ච සිද්ධියට වඩා වෙනස්. මීගමුව නම් රැඳ වෙන්න අතර ගැටුමක් ඇති උනේ. මෙතන දැනට තියෙන තොරතුරු අනුව බන්ධනාගාරයේ පරිපාලනයත් එක තමයි ගැටුම හදාගන්නේ. මේකට මූලික වශයෙන්ම අපිට තියෙන තොරතුරක් තමයි ඔබ දන්නවා අපි මද්රවල්ට රේ ලොකු සටනක ඉන්නවා. ඒ සටන නිසා හිරගෙවල් තුලට යන මද්රව ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. මේකට හේතුවක් වෙන්න පුළුවන්. තදබදේ නිසාම මේ වගේ රැයත් ඇති වෙන්න හේතුවක් නැහැ. නමුත් තදබදේ අඩු කිරීමත් අත්‍යවශ්‍ය සාධකයක් වෙලා තිබෙනවා. ඒකට අවශ්‍ය සියලුම පියවර අපි ගනිමින් ඉන්නවා. එතකොට දැන් මෙතන මද්රව වැඩේදී රටේ සමාජයට වකීමක් තියෙනවා. මේ මද්රව නවත්තන්න නිවාරණයට අවශ්‍ය සමාජීය වැඩපිළිවෙළක් කරන්න. ඉතින් තමන්ගා වැඩ කරන මිනිසුන්ට පඩියක් නොවෙයි අයිස් ගෙවන සමාජයක් ඉන්නකොට මේක නීතියෙන් විතරක්ම බේරන්න බෑ. මොකද අපි නීතිය හරහා කරන්නේ සැපයුම නවත්තන්න අවශ්‍ය දෙන්නේ. තෙල්ලුම නවත්ත ගන්න ලොකු සමාජ ක්‍රියාකාරම අවශ්‍ය වෙනවා. මට තියෙන සැකයක් පමණයි තියෙන්නේ. ඒ කියන්නේ මේක යම්කිසි සංවිධානාත්මක ආකාරයක එළියෙන් මෙහෙ වෙනවද කියන එකත් අපි පොඩ්ඩක් හොයලා බලන්නට ඕන. මොකද මෙච්චර කාලයක් මේ වගේ හේතු නැතුව ඔහොම තත්ත්වයන් ඉස්මතු උනේ නැහැ. ඒක නිසා ඒක අපි අදාළ අංශ වලට බාර දෙමු. ඒක පොඩ්ඩක් සොයා බලන්න.
6: වන්දනාගාර තුර මේ පොදු දීපල මේ විනාශ කරන්නේ.
5: ඔව්. අපි මේ ගමුවෙත් ඔය සිද්ධිය නිරීක්ෂණය වුණා. මෙතරත් ඒ නිරීක්ෂණය වුණා. අනිවාර්යයෙන්ම දැඩි පියවර ගන්නට ඕන. දැඩි පියවර ගන්නට ඕනේ පිළිබඳ ගැටලුවක් නැහැ.
1: පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒ වළක්වා ගැනීමට කටයුතු නොකිරීම රාජකාරිය පැහැහැරීම සහ මිනිමැරීමට අනුපද දීමේ චෝදනාවලට වැරදිකරු කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ හිටපු පොලිස් ප්‍රති පූජි ජයසුන්දර මහතාට කොළඹ ස්ථිර ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරු මඩුල්ල විසින් මරණීය දඬුවම් නියම කරනු ලැබුවා. මෙම නඩුව පසුගිය 31 වෙනිදා ප්‍රියන්ත ලියනගේ විරාජ වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගෙනුණා. 2022 වසරේදී අදාළ නඩුවෙන් විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් තීරණය කළ අතර ඊට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ අභියාචනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගයේ ප්‍රකාරව මෙම නඩුවේ විත්තිය සාක්ෂි කැඳවීම යළි සිදු කෙරුණා. ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම තුළ සපරාදී ලෙස වීම පැහැරහරමින් පුද්ගලයන් 275 දෙනෙකුගේ මරණය සිදු කිරීම 500කට ආසන්න පිරිසකට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ හමුවේ චෝදනා 855ක් යටතේ අධිචෝදනා ගොනු කරනු ලැබුවා. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2022 වසරේ පෙබරවාරි 18 වෙනිදා එම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ නාමල් බලල්ලේ මොහොමඩ් ඉජර්දීන් සහ ආදිත්‍ය පඩබැදිගේ වන ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදොස් කොට නිදහස් කිරීමට තීරණය කළා. විත්ති වාචිකයේ කැඳවීමකින් තොරව ලබා දුන් එම තීන්දුව තුළ ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල්ල කියා සිටියේ ප්‍රහාරය සම්බන්ධයෙන් නිශ්චිත බුද්ධි තොරතුරු සැපයීමට රාජ්‍ය බුද්ධි සේවය අසමත් වී ඇති අතර ඒ තුළ එවකට රාජ්‍ය බුද්ධි සේවය අධ්‍යක්ෂ නිලන්ත ජයව සිය වගකීම පැහැරහැර ඇති බවයි. එවැනි පසුබිමක් මත හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ සහ හිටපු පොලිස්පතිවරයාගේ රාජකාරිය පැහැරහැරීම සම්බන්ධයෙන් චේතනාව ඔප්පු කිරීමට පැමිණිලා අසමත් වී ඇතැයි සි තීන්දුවෙන් මහාධිකරණ විනිසුරු මඩුල්ල පෙන්වා දී තිබුණා. පසු එහි තීන්දුව 2024 නොවැම්බර් මාස පසුවනිදා යළි සමාලෝචනය කළ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩල විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කරමින් මහාධිකරණයේ දුන් තීන්දුව බලරහිත කරමින් නැවත නඩුවේ විත්ති වාචිකයේ කැඳවන ලෙස මහාධිකරණයට නියෝග විනිසුරු වරුන්ගේ විශ්‍රාම වාස දීර්ඝ කිරීම සඳහා වන පනත් කිටුම් පතට නීතිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ පනත් කිටුම් පත සම්බන්ධයෙන් වන නීත්‍යානුකූල විවරණය අධිකරණ අමාත්‍යංශය වෙත ලබා දී ඇති බවයි. ඒ අනුව අධිකරණ අමාත්‍යංශය විසින් අදාළ පනත් කිටුම් පත සකස් කර ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. විනිසුරු වරුන්ගේ විශ්‍රාම වාස වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා වූ යෝජනාවක් පසුගිය දා අධිකරණ අමාත්‍යංශය විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර ඒ කැබිනට් මණ්ඩලයේදී අනුමත කරනු ලැබුවා. සඳහන් කළේ මේ වන විට දිවයින පුරා අධිකරණවල නඩු 111කට අධික සංඛ්‍යාවක් ගොඩ ගැසී ඇති බැවින් එම නඩු කඩිනමින් විභාග කර අවසන් කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි. මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වාස දීර්ඝ කිරීම සඳහා යෝජිත අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයට දැනුම් දී තිබෙනවා. නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා ඇතුළු එම සංගමයේ නියෝජිතයන් පිරිසක් පසුගියදා අධිකරණ අමාත්‍ය හර්ෂ නානායක මහතා සමග පැවතු විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මේ බව දැනුම් දී තිබුණා. මේ අතර අධිකරණ අමාත්‍ය හර්ෂ නානායක මහතා අමාත්‍ය නලින්ද ජයතිස්සයන මහතුරුන් මල්වතු අස්කිරි මහනාහිමියුරුන් බැහැදැක අධිකරණ විනසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳව දැනුවත් කර තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් පිරිසක්ද මේ සම්බන්ධයෙන් මල්වතු අස්කිරි මහනාහිමියුරුන් දැනුවත් කිරීමට පියවර ගනු ලැබුවා. එෙහිදී විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය මේ මොහොතේ සිදු කිරීම නුසුදුසු බවට ත්‍රෛනිකායික මහනාහිමියුරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් මගින් දැනුවත් කර ඇති බවට තමන් වෙත දැනුම් දුන් බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ. මල්වතු අස්කිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතුරුන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.
7: ඉතින් විදිරව චෝදන එල්ලන සමාජ මාධ්‍ය වලින් එක් පුද්ගලයෙකු උදෙසා තමයි මේ සියලුම කටයුතු සිදු කරන්නේ කියලා.
8: කිසිසේත්ම පිළිගන්න බෑ සියලුම දෙනාගේ විශ්‍රාමයේ වයස දීර්ඝකරණයක හා සමානව ඉක්මනින් නඩු අහන්න ඉවර කරන්න කාර්යක්ෂම කරන්න ගත්ත ක්‍රියාවලියේ එක කොටසක් පමණයි මේ විශ්‍රාමයේ වැඩි කිරීම.
9: මල්වත්ත නායක මාහිමිපාණන් අපට දැනුවත් කරා. මල්වත්ත අස්කිරිය රාමාඤ්ඤ අමරපුර කායන්හි මහනායක මාහිමිපාණන්වරු අධිකරු ජනාධිපතිතුමාට ලිපියක් යොමු කළා තියෙනවා කියලා මේ ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු කියලා. නීති වෘත්තියේ අපේ දැනුම අනුව මේ ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විසාදනයක් අවශ්‍යයි.
1: ඉතින් මේ කරුණු තමයි ගෙවුණු සතියට අදාළව වාර්තා කරන්නට තිබෙන්නේ. ඇඩිලෙඩ් ලකඩින් ලබන සතියේ තමුණ බලාපොරොත්තු වෙන අදට සමගන්නවා මම නිරෝධ කාර්යවසම් කොළඹ සිට.
0: සති අන්ත පුවත් පසුබිම.
10: ඉතින් මේ සතියේ මේ අඟහරුවාදා මේ ඔස්ට්‍රේලියන් සෙන්සස් 2026 පැවැත්වෙනවා. මං හිතන්නේ මේ වෙන විට ඔබ අනිවාර්යෙන් මේ ගැන දන්නවා ඇති. හැබැයි ඔබට කරුණු කාරණා ටිකක් අපි හිතුවා මේ ඇඩිලේඩ් ලක්කන වැඩසටහන ඔස්සේ ගෙනෙන්නම් කියලා. ඉතින් විශේෂයෙන්ම ඉතින් ඔස්ට්‍රේලියාවේ සෙන්සස් ඔෆ් පොපියුලේෂන් ඇන් හවුසිං එහෙම නැත්නම් ජන හා නිවාස සංගණනය ලබන අඟහරුවාදා සිදු වෙනවා. ඉතින් සෙන්සස් එක කියන්නේ මේ ඔස්ට්‍රේලියාවේ සෑම වසර පහකට වරක් ඔස්ට්‍රේලියන් බියුරෝ ඔෆ් ස්ටැටිස්ටික්ස් එහෙම නැත්නම් ABS විසින් සිදු කරන රටේ විශාලතම සංඛ්‍යා ලේඛන එකතු කිරීමයි. ඉතින් එයින් එදින ඔස්ට්‍රේලියාවේ සිටින ජනතාව සහ ඔවුන් ජීවත්වන නිවාස පිළිබඳ වැදගත් තොරතුරු ලබා ගන්නවා. විශේෂයෙන්ම අපි ඔස්ට්‍රේලියන් බියුරෝ ඔෆ් ස්ටැටිස්ටික්ස් ගියොත් මේ පිළිබඳව තවදුරටත් තොරතුරු ලබා ගන්න පුළුවන්. ඉතින් මේ සෙන්සස් එක අපිට වැදගත් වෙන්නේ ඇයි? ඇත්තටම මේ සෙන්සස් එකකින් ලබා ගන්න තොරතුරු භාවිතා කරන්නේ රටේ අනාගතයට අවශ්‍ය සැලසුම් සකස් කරන්න. පාසල්, රෝහල් සහ සෞඛ්‍ය සේවා, ඒ වගේම මාර්ග සහ ප්‍රවාහන, ඒජ් කියා නිවාස, ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් සහ ප්‍රජා සේවා වැනි බොහෝ දේ සැලසුම් කිරීමේදී සෙන්සස් දත්ත ඉතා වැදගත් වෙනවා. රජයන් පමණක් නොව ප්‍රජා සංවිධාන, නොට් ෆෝර් ප්‍රොෆිට් ඕර්ගනයිසේෂන් සහ ව්‍යාපාරත් මේ තොරතුරු භාවිතා කරනවා. ඒ නිසා අපේ ශ්‍රී ලාංකික ප්‍රජාව නිවැරදිව සෙන්සස් එකට ඇතුළත් වීම ඉතාම වැදගත්. කවුද මේ සෙන්සස් එකට ඇතුළත් කරන්න ඕනේ? අගෝස්තු 11 වෙනි අඟහරුවාදා රාත්‍රියේ ඔස්ට්‍රේලියාවේ සිටින සෑම පුද්ගලයෙකුම සෙන්සස් එකට ඇතුළත් විය යුතුයි. මෙය ඔස්ට්‍රේලියන් සිටිසන්ස්ලා පමණක් නොව විසිටර්ස්ලා සහ වීසා හෝල්ඩර්ස්ලාද ඇතුළත්. සාමාන්‍යයෙන් නිවසේ එක් පුද්ගලයෙක් සෙන්සස් ෆෝම් එක පුරවා සෙන්සස් රාත්‍රියේ එම නිවසේ සිටින සියලු දෙනාගේ තොරතුරු ඇතුළත් කරන්න ඕනේ. ඉතින් ඒ වගේම සෙන්සස් රාත්‍රියේ, ඒ කියන්නේ මේ 11 වෙනි අඟහරුවාදා රාත්‍රියේ ඔබ වෙනත් ස්ථානයක සිටිනවා නම් ඔබ සිටින ස්ථානය අනුව සෙන්සස් එක සම්පූර්ණ කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් ABS එකෙන් ලබා දෙනවා. ඉතින් ඔස්ට්‍රේලියන් බියුරෝ ස්ටැටිස්ටික්ස් වෙබ්සයිට් එකෙන් මේ තොරතුරු ගන්න පුළුවන්. සෙන්සස් එක පුරවන්නේ කොහොමද කියලා අපි බැලුවොත් මේ වන විට ඔබගේ මේල් බොක්ස් එක පරීක්ෂා කරන්න. බොහෝ නිවෙස්වලට සෙන්සස් එක ඔන්ලයින් සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය සෙන්සස් නම්බර් නම්බර් එක සහ ටෙම්පරරි පාස්වර්ඩ් එක සහිත උපදෙස් ලිපියක් ලැබිලා තියෙනවා. ඉතින් මේක ඔබට තැපෑලෙන් ලැබෙන්නේ ඔබේ තැපැල් පෙට්ටියට මේ වන විට අනිවාර්යයෙන් මේ ලිපිය ලැබී තිබිය යුතුයි. ඉතින් ඒ පිළිබඳව අවධානය යොමු කරන්න ලියුම් පෙට්ටිය බලන්න මේ ලියුම තියෙනවාද කියලා. ඉතින් ඔබ අගෝස්තු 11 වෙනිදා රාත්‍රියේ කොහේ සිටිනවාද කියලා දැනටමත් දන්නවා නම් ලිපිය ලැබුණු පසු සෙන්සස් එක කලින්ම පුරවන්න පුළුවන්. අගෝස්තු 11 වෙනකම් බලන් සිටීම අනිවාර්යම නැහැ. ABS 90 සාමාන්‍ය හවුස් හෝල්ඩ් එකකට ෆෝම් එක සම්පූර්ණ කිරීමට විනාඩි 30ක පමණ කාලයක් ගතවන බවයි අපේක්ෂා කරන්නේ. ඉතින් ඔන්ලයින් කරන්න අපහසු නම් paper form එකක් ඉල්ල ගන්නටත් පුළුවන්. හැබැයි මම යෝජනා කරන්නේ මං හිතන්නේ අපේ විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකා ප්‍රජාව සියලු දෙනාම වගේ පරිගණක පාවිච්චි කරනවා, කම්පියුටර්ස් පාවිච්චි කරනවා, අපිට ඉන්ටර්නෙට් එකට ඇක්සස් තියෙන. ඉතින් ලේසිම වැඩේ තමයි මේ සෙන්සස් එක ඔන්ලයින් පුරවා දැමීම. ඉතින් ඉංග්‍රීසි භාෂාව අපහසු නම් මෙය අපේ ප්‍රජාවේ විශේෂ වැඩිහිටියන්ට වැදගත් වෙන දෙයක්. ABC විසින් භාෂා 26කින් ට්‍රාන්ස්ලේටඩ් සෙන්සස් ඉන්ෆර්මේෂන් ලබා දෙනවා. තවත් භාෂා සහය අවශ්‍ය නම් ට්‍රාන්ස්ලේටිං ඇන් ඉන්ටර්ප්‍රිටිං සර්විස් TIS නැෂනල් අමතන්න පුළුවන් 131450 හරහා භාෂා 150කට වැඩි ගණනකට ඉන්ටර්ප්‍රිට සහය ලබා දෙනවා කියලා කියනවා. ඉතින් මේ සෙන්සස් පොප්අප් හබ්ස් සහ ඇතැම් ප්‍රදේශවල ෆෝම් එක පුරවා ගැනීමට උපකාර කරන සෙෂන්ස්ද පැවැත්වෙනවා කියලත් කියනවා. ඒ වගේම අපිට මේ තොරතුරු පුරවන විට අපේ හිතට එන දෙයක් තමයි මේ මගේ මේ පුරවන තොරතුරු ආරක්ෂිතද කියන එක. මෙය බොහෝ දෙනාට ඉතාමත් වැදගත් වෙන ප්‍රශ්නයක්. ABS පවසන්නේ සෙන්සස් එකෙන් ලබා ගන්න තොරතුරු confidential ලෙස ආරක්ෂා කරන බවයි. census information compliance හෝ enforcement purpose සඳහා භාවිතා නොකරන බවත් ABS පැහැදිලිව සඳහන් කරනවා. online census තොරතුරු ආරක්ෂා කිරීමට encryption සහ australian based secure infrastructure භාවිතා කරන බවත් ABS සඳහන් කරනවා. ඉතින් මේ census එක අනිවාර්යද කියලා ඔබට හිතෙන්න පුළුවන්. අනිවාර්යයි. ඔව්, සෙන්සස් එක අනිවාර්යයි. 2026 අගෝස්තු 11 වෙනිදා ඔස්ට්‍රේලියාවේ සිටින සෑම පුද්ගලයෙකුම සෙන්සස් ෆෝම් එකට ඇතුළත් විය යුතුයි. සෙන්සස් එක සම්පූර්ණ කරන ලෙස ලිඛිතව නියෝග කර තිබියදී එය නොකරන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග සහ දඩමුදලකට මුහුණ දීමට සිදුවිය හැකි. දැනුවත්ව වැරදි හෝ නොමග යවන තොරතුරු ලබා දීමත් වරදක් හැටියට සඳහන් කරන්න ඕනි. ඉතින් ඇත්තටම අපි මේ ඇඩිලේඩ් ලක්කඩ අසන ඔබට දෙන පණිවිඩය ඔස්ට්‍රේලියාවේ අපේ නිවහන කරගත් ශ්‍රී ලාංකිකයන් ලෙස අපේ ප්‍රජාව නිවැරදිව සෙන්සස් එක තුළ නියෝජනය වීම ඉතාමත් වැදගත්. ඒ නිසා ඔබේ සෙන්සස් ලිපිය ලැබී තිබේදැයි මේල්බොක්ස් එකේ නොවරද බම් පරීක්ෂා කරන්නට. ඒ වගේම ඔබේ නිවසේ වැඩිහිටි අයෙකුට හෝ ඉංග්‍රීසි භාෂාව අපහසු කෙනෙකුට සෙන්සස් එක පිළිබඳ අවබෝධයක් නැත්නම් ඔවුන්ට නිල සහාය ලබා ගැනීමටත් උපකාර කරන්නට කියලා මතක් කරන්න ඕනේ. ඉතින් මතක තියාගන්න නැවත වතාවක් සෙන්සස් නයිට් එක මේ අගෝස්තු මාසේ 11 වෙනි අඟහරුවාදා. ඉතින් මේ පිළිබඳව වැඩි විස්තර ලබා ගන්නට ඕන නම් ඔබට පුළුවන් Australian Bureau of Statistics නිල සෙන්සස් සේවය භාවිතා කරන්නට. එහෙම නැත්නම් මෙම වෙබ් අඩවිය හරහා ඔබට ඒ විස්තර ලබා ගැනීමට පුළුවන්. ඉතින් ඒ වගේම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ තව කාරණයක් තමයි විශේෂයෙන්ම අපේ ප්‍රජාව නියෝජනය කිරීමේදී ඔබ නිවසේ භාවිතා කරන භාෂාව ගැන සඳහන් කරන අවස්ථාවේදී සිංහල භාෂාව ගැන සඳහන් කිරීමට අමතක කරන්න එපා. මොකද එය වැදගත් වෙනවා මේ විශේෂයෙන්ම මේ අපි අර කතා කරනකොට කියපු ආකාරයට මේ සෙන්සස් තොරතුරු බොහෝ අනාගත කටයුතු සඳහා උදව්පකාර වෙනවා. ඉතින් විශේෂයෙන්ම තොර සිංහල භාෂාවට අවශ්‍ය කරන රජයේ සහය ලැබෙන්නේ මේ භාෂාව අනික් භාෂාවල් සමග මොනතරම් භාවිතා වෙනවාද කියන කරුණ මත. ඉතින් ඔබ සිංහල භාෂාව නිවසේ භාවිතා කරනවා නම් ඒ පිළිබඳව සඳහන් කිරීමට කිසිසේත්ම පැකිලීමක් ඇති කරන්න ගන්නට එපා කියන කාරණික මතක් කිරීමක් කරන්න කැමති. හොඳයි, ඉතින් අපිට ඔය තමයි මේ සෙන්සස් පිළිබඳව අපි ඔබ වෙත ගෙනීමට බලාපොරොත්තු වෙන තොරතුරු. ඉතින් නැවත වතාවක් අගෝස්තු මාසේ 11 වෙනි අඟහරුවාදා තමයි සෙන්සස් රාත්‍රිය. ඔබම සම්බන්ධ වී සිටින්නේ ඇඩිලේඩ් ලක්කඳ ගුවන්විදුලි වැඩසටහනත් සමගයි. අප දැන් මේ සූදානම් වෙන්නේ මේ සතිය සඳහා සිත නැති ගීතය ඔබ වෙත ගෙනීමටයි. ඉතින් සුපුරුදු පරිදි අප හිතවත් විජිත් කුමාර සේනත් මහතා සූදානමින් සිටිනවා. මේ සතිය සඳහා ඔහුගේ සිත රැඳුණු ගීතය අප සමග මේ ආකාරයෙන් බෙදා හදා ගැනීමට.
11: නයන් අද සිත රැඳි ගීය. TM ජයරත්න සහ සුනිල් ඉදිරිසිංහ යන ගායක දෙපළගෙන් ගීපද කුලරත්න ආර්යවංශ සංගීතය සෙන්ලි පීරිස් සිනහව සහ මුලාව

0: රටක් හැටියට ණය ප්‍රමාණය දන්නේ නැතුව ආණ්ඩුවක් තියෙනවා.
1: අපි කිසිවිටක මේ ජනතාවට පටි තද කර ගන්න කියලා කිව්වේ නැහැ.
0: පුදුම වැඩන්නේ.
1: රට කරන්න මට බාර දෙන්න.
2: නොදුටු මානය අපට නොහැසෙන ලංකාව ලංකාවේ සිට.
3: ඔබමින් සම්බන්ධ වී සිටින ඇඩිලේඩ් ලක්කඳ ගුවන්විදුලි වැඩසටහනත් සමගයි. අප දැන් මේ සූදානම් වෙන්නේ ලංකාවේ සිට සදිපතා අප සමග දුරකථනයෙන් සම්බන්ධ වන ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජය බාලසූරිය මහතා සමග ලංකාවේ තොරතුරු බෙදා හදා ගැනීමටයි. අයබොන්දුමින්ද?
4: අයබොන්නයි.
3: දුමින්ද, අපිට බොහොම කරුණ ලංකාවේ මේ දවස්වල දකින්න ලැබෙනවානේ ප්‍රධාන වශයෙන්ම බන්ධනාගාර ආශ්‍රිතවත් කරුණු තියෙනවා, ඒ වගේම මේ විභාග සම්බන්ධවත් තියෙනවා, දරුවන්ගේ ශිෂ්‍යත්වය, ඒ වගේම අපසුසස් පෙළ. කැමති දැනගන්න මොනවද මේ පිළිබඳව තියෙන අලුත්ම තොරතුරු ලංකාවේ?
4: ඔව් නෑ නෑ, අතරම මේ ළමයින්ගේ ශිෂ්‍යත්වය ගත්තොත් එහෙම දැන් මේ වන විට අපි කතා කරන මොහොත වෙන විට මේ ශිෂ්‍යත් විභාගය ආරම්භ වෙලා අවශ්‍ය කටයුතු කරමින් යනවා. කොහොම වුණත් පසුගිය සිකුරාද දවසේ, කියන්නේ සැප්තැම්බර් මේ නිවාඩු දීමක් සිදු වුණා. නැවත අධ්‍යාපන කටයුතු ආරම්භ වන්නේ සැප්තැම්බර් 7 වෙනිදා තමයි අලුත් වාරය පටන් ගන්නෙ. කොහොම වුණත් 5 ශ්‍රේණියේ ශිෂ්‍යත් විභාගය අද ඉරිදා දවසේ පැවැත්වෙනවා. ඒ වගේම මේ සඳහා ශිෂ්‍යයින් 294,089ක් සහභාගී වෙනවා. මෙයින් සිංහල මාධ්‍ය ශිෂ්‍යයින් 220,336කුත්, දමිළ මාධ්‍යයෙන් 73,273 දෙනෙකුත් ශිෂ්‍යත්වය සඳහා සහභාගි වෙනවා. විභාග මධ්‍යස්ථාන 2,523ක තමයි සම්බන්ධ වෙන්නේ. ඒ වගේම සඳහන් කරන්න ඕනේ හෙට දිනේදී 2,026 අපොස උසස් පෙළ විභාගය ආරම්භ වෙනවා. මධ්‍යස්ථාන 2,532ක තමයි මේ විභාග මධ්‍යස්ථාන තියෙන්නේ. ඒ වගේම පාසල් අයදුම්කරුවන් විදිහට 264,696 දෙනෙක් සහභාගි වෙනවා. ඒ වගේම පෞද්ගලික අයදුම්කරුවන් විදිහට 107,814ක් සහභාගි වෙනවා. ඒ වගේම සමස්ත උපසස් පෙළ විභාග අපේක්ෂකයන් විදිහට 362,310ක් විභාගය සඳහා ඉදිරිපත් වීමට නියමිත වෙලා තියෙනවා. කොහොම වුණත් මේ විභාගයේ උසස් පෙළ විභාගයේ සැප්තැම්බර් 5 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිත බවයි සඳහන් වෙන්නේ. කොහොම වුණත් නැයින් විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ මේ සමගම විශේෂයෙන්ම කාලගුණික තත්ත්වය ගත්තොත් එහෙම ලංකාවේ එක පැත්තකට අධික වර්ෂාව, එක පැත්තකට අධික නියඟය කියන කාරණාවත් සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම කාලගුණික විශේෂයෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ අනෙකුත් ආරක්ෂක සේවාවන් මේ විභාග කටයුතු සඳහා ඒ දරුවන්ට අවශ්‍ය කුමන බාධකයක් ආවත් ඒ අවශ්‍ය පහසුකම් ලබා දීම සඳහා සූදානම් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේ වන විට මධ්‍යම බස්නාහිර සබරගමු වයඹ කියන පළාත්වලට අධික වර්ෂාවකුත්, ඒ වගේම අනෙකුත් පළාත්වලට නියඟය තත්ත්වයකුත් පත් වෙලා තියෙනවා. සමහර වෙලාවට බීමට ජලය නැති තත්ත්වයකට, ඒ කියන්නේ කිලෝමීටර් ගණනක් යන්න අවශ්‍යතාවයකට පත් වෙලා තිබෙනවා. උදාහරණයක් විදිහට මේ යාල වනෝද්‍යානයේ සත්තුන්ටත් බවුසර් මගින් ජලය ඒ රැව් වලට පොකුණු වලට පිරවීමේ අවස්ථාවන් තියෙනවා. කොහොම වුණත් මේ වන විට අර 50% වගේ වැස්සයි අවුවයි දෙකම තියෙනවා. ඉතින් රටක් විදිහට එය කළමනාකරණය කිරීම තමයි මෙතනදි වැදගත් වෙන්නේ. කොහොම වුණත් පසුගිය සතියේ ගත්තොත් එහෙම මරණ 8ක් විතර සිද්ධ වුණා ගම් වතුර සහ ඒ තත්ත්වයන් නිසා. මේ වන විට යම් ආකාරයකට වැසි සහිත තත්ත්වය සමනයකට පත් වුණත්, හැබැයි ඉදිරි දින කීපය තුළ වර්ෂාවක් බලාපොරොත්තු වෙන්න ඕනේ කියන කාරණාව තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ තියෙන. ඒ වගේම අධික සුළං තත්ත්වයක් තියෙනවා. මුහුදු බඩ තත්ත්වය ඉතා සුළං තත්ත්වය නිසා ධීවරයින්ට අනුකූල ඇඟවීම් කළා තියෙනවා. ඉදිරියේදී ණය සහ ඒ සම්බන්ධයෙන් ආපදා අනතුරු ඇඟවීම් කළා තියෙනවා. කොහොම වුණත් විභාග කටයුතු සඳහා පූර්ණ කාලීනව ආපදා කරන මධ්‍යස්ථානයක් ආරක්ෂක හමුදාවත් මේ සඳහා පහසුකම් සපයමින් තියෙනවා. ඒ වගේම සඳහන් කරන්නට ඕනේ කනගාටුවට කාරණයක් විදිහට අපිට අත්දැකීම් දෙකක් තිබුණා. මේක බන්ධනාගාරයේ සහ මහර බන්ධනාගාරයේ කියන බන්ධනාගාර දෙක තුළ ඇතිවෙච්ච පසුගිය කාලේ ඇතිවෙච්ච කැරලි සත්‍යයන් තුළ ඒ වගේම පසුගිය සිකුරාදා, කියන්නේ බ්‍රහස්පතින්ද රැස් සහ සිකුරාදා දවසේ දිනේ නැගසින් බන්ධනාගාරයේ, කුරුවිට බන්ධනාගාරයේ, මේගමුව පල්ලංසේන බන්ධනාගාරයේ, ඒක පල්ලංසේන බන්ධනාගාරයේ මේ තරුණ මේ වරදකරුවන්ගේ විශෝධන මැදිස්ථානයක් විදිහට තමයි තියෙන්නේ. කොහොම වුණත් මේ බන්ධන ආකාර තුන තුලම යම් ආකාරයකදී කැරටිකාලී තත්ත්වයන් මතුවීමක් සිද්ධ වුණා. එතනදී සමස්තයක් විදිහට මේ රණවියන් 3 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා ඒ වගේම 55 දෙනෙක් තුවාල සිදු වුණා. නැගසින් බන්ධනාගාරයේ එක මරණයකුත් කුරුණිට බන්ධනාගාරයේ මරණ දෙකකුත් විදිහට තමයි සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම අපරාධ කල්ලි අතර ගැටුමක් මූලික වෙලා තමයි නැගසින් බන්ධනාගාරයේ මරණය සිද්ධ වුණ බව සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම මේ කුඩු ප්‍රශ්නයක් නිසා ඩුබායි සිටින කොස්මල්ලි කියන තැනත්තාගේ පාර්ශවය යම් ප්‍රශ්නයක් මතු කරලා ඔහුගේ ගෝලයෙක් තමයි අවසානයේදී ජීවිතක්ෂයට පත් වෙලා තියෙන්නේ. ඒ වගේම කුරුවිට බන්ධනාගාරයේ උජ්ජලීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. එතන සඳහන් වෙන්නේ මූලික විවරණ වලදී දෙපාර්ශ්වයක් අතර ඇති වෙච්ච ගැටුමක් නිසා මේක පුජ්ජලීන් මරණයට පත් වුණා කියන කාරණාව. මීට පෙර මීගමුව මහර බන්ධනාගාරයේ සිදුවෙච්ච සිදුවීම් සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ පැවැත්වෙනවා. ඉතින් අදයි මේ මීට පෙර බුද්ධියන්ත වාර්තා කරා මේක යම් ආකාරයක යම් කිසි කණ්ඩායමක නැත්තම් අපරාධ කල්ලි සංවිධානාත්මක අපරාධ කල්ලි අතර සහ එහෙම නැත්තම් වෙනත් කාරණාවක් හෝ මත මේක කුමන්ත්‍රණයක්ද කියන කාරණාවක් මත මේ සිදුවීම් සිදුවෙනවාද කියන කාරණාව. අනිත් පැත්තෙන් මේක කැරල්ලක් පටන් ගත්තට පස්සේ ඒ වගේම අනිකුත් බන්ධනාගාර වලටත් මේක පැතිරී යාමේ සම්භාවිතාවක් තිබෙන බව තමයි සඳහන් වෙන්නේ. කොහොම වුණත් බුද්ධයන්ත මීට පෙර වාර්තාවේ ලක් කරලා තිබුණා බන්ධනාගාර පහක මේ වගේ සංවිධානාත්මකව කැරලි සිද්ධ වෙයි කියන කාරණාව. ඒ අනුව කොහොම වුණත් අවාසනාවකට මේ බන්ධනාගාර තුනක් මත මේ එක දවසේ මේ සිදුවීම් තුනක් වාර්තා වීමත් විශේෂයි. කොහොම වුණත් ඉතින් මේක ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන මොකද අධිධාරිතාව නිසා. මොකද 10,000ක් විතර ඉන්න තැනක 40,000ක් බන්ධනාගාරවල රඳවා තැබීම නිසා විවිධ ප්‍රශ්න මතුවලා තියෙනවා. ඒ වගේම මේ තුළ යම් ආකාරයකින් යම් පුද්ගලයන් වාසි ලබා ගැනීම සඳහා මෙවැනි කටයුතු කරනවාද කියලා ආණ්ඩුව පැත්තෙන් විශේෂයෙන්ම සඳහන් කරනවා මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන්න ඕන කියලා.
3: දුවින්ද ඒ වගේම අනිකුත් කාරණා හැටියට මොනවද දැනගන්න තිබෙන්නේ?
4: කාරණා කීපයක් සඳහන් කරන්න පුළුවන් නම් විශේෂයෙන්ම මේ දවස්වල කතා වෙන ප්‍රධාන කාරණයක් තමයි විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම 50 කටුම්පත පිළිබඳව. ඒ අදාළ 50 කටුම්පත ගැසැක්කීම වෙනක් විදිහට නිකුත් වීමක් සිද්ධ වුණා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාමක වැටුප් මේ වයස් කාලයේ අවුරුදු 65 සිට 67 දක්වා අවුරුදු දෙකකින් වැඩි කළා තියෙනවා. අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම ගතියුතු කාලයේ අවුරුදු 63 සිට 65 දක්වා වැඩි කිරීමක් සිද්ධ කළා තියෙනවා. ඒ වගේම අග විනිසුරු විශ්‍රාමයායුතු කාලය ඔහුට ඒ කියන්නේ ඒක 67 එළඹෙනවා නම් ඒ දිනය උපන් දිනය වෙනවා නම් ඔහු විශ්‍රාම යාය යුතුයි. හැබැයි ඔහු අග විනිසුරු ධූරයට පත් වූ දින සිට වසර 6ක් සම්පූර්ණ වෙනවා නම් ඒ දින දෙකෙන් ළඟම දිනේදී තමයි ඔහුට විශ්‍රාම යාමට සිද්ධ වෙන්නේ කියන කාරණාව ගැසට් නිවේදනයේ දක්වලා තියෙනවා. ඒ කියන්නේ එක්කෝ අග විනිසුරුට අවුරුදු 67 වෙනකන් ඉන්න පුළුවන්. යම් තරුණ යම් ආකාරයකදී වයස අඩු අග විනිසුරු කෙනෙක් පත් වුණොත් ඒ අග විනිසුරුවරයාට වසර 6ක කාලයක් තමයි පරිපූර්ණ වශයෙන් ඒ අග විනිසුරුකාර ධූරය දරන්න පුළුවන් වෙන්නේ කියන කාරණාව තමයි තියෙන්නේ. ඒකෙන් අඩුම දිනේ තමයි තෝරා ගන්න කියන කාරණාව තියෙනවා. ඒ වගේම මහේස්ත්‍රාතුරු සහ අනිකුත් විනිසුරුවරුන්ට අවුරුදු 62ක විශ්‍රාම කාලයක් තමයි නියම කරලා තියෙන්නේ. කොහොම වුණත් මේක දැන් ගැසට් කරලා තියෙනවා. ඊට පස්සේ මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීම නියමිතයි. ඒ වගේම පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණාට පස්සේ දැන් ගැසට් කරාට පස්සේ මේක යම් ආකාරයකට මේක විරෝධයක් තියෙනවා. විශේෂයෙන්ම නීතිඥ සංගමය සහ විපක්ෂය සහ බොහෝ පාර්ශ්වය මේක විරුද්ධත්වය ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ජාත්‍යන්තර සංවිධානත් මේක විරුද්ධත්වයට පත් කරලා තියෙනවා. ලංකාවේ නඩු ඇහිම අඩු කිරීම සඳහා මේක කාරණාවක් නෙවෙයි කියන කාරණාව තමයි තියෙන්නේ. කොහොම වුණත් මේක අධිකරණයේ ස්වාධීනත්වයට යම් හානිදායක තත්ත්වයක් කියන කාරණාව තමයි විපක්ෂයේ සහ නීතිජ සංගමය ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් නැවතත් මේක මේ මේ පනත් කෙටුම් පත්‍රයට විරුද්ධව යනවා නම් ඇත්තටම ශ්‍රේෂ්ඨාධිකරණයට තමයි යා යුතු වන්නේ. ඉතින් අපි දන්නේ නීති සංගමයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයට මේ කාරණාව යාවිද කියන කාරණාව. ඒක ඉදිරි සතියේදී තමයි අපිට දැක බලා ගන්නට පුළුවන් වෙන්නේ. කොහොම වුණත් රජයේ පැත්තෙන් ඒ ස්ථාවරයක ඉඳලා මේ සම්බන්ධයෙන් මේ ක්‍රියාමාර්ගය අරගෙන තියෙනවා. ඉතින් මේකට විරුද්ධ ක්‍රියාමාර්ගය පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරු නැහැ. කුමක්ද මේකට කරන්න කියන එක. මොකද මේකේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ මේ දුරකාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන නඩුව ඔහුන්ටම අසන්නට වෙන වාද කියන කාරණාව තමයි මතු කරන්නේ ප්‍රශ්නයක් විදිහට. ඉතින් එතනදී ඒක ඔවුන්ට මතු කරන්නට බෑ. ඒක මතයක් විදිහට මේක ජනමත විචාරණයෙන් ක්‍රියා යුතුයි කියන කාරණාව විපක්ෂයෙන් මතු කරනවා. ඉතින් අපි දන්නේ නැහැ මේ නඩු නිමිත්ත ශ්‍රේෂ්ඨාධිකරණයට ගියොත් ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ මිනිස්සු මණ්ඩලයක් විසින් යම් තීන්දුවක් ලබා දිය යුතු වෙනවා. මේක ව්‍යවස්ථාවට පටහැනිද නැද්ද, එහෙම නැත්නම් ජනමත විචාරණයකට යාවිද කියන කාරණාව. ඉතින් ඒ සම්බන්ධයෙන් අපිට ඉදිරියේදී තමයි මේ තීන්දු තීරණ ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම නයින් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ විශේෂඥ වෛද්‍යවරු 3791 දෙනෙක් 2020 සහ 2025 අතර කාලය තුල විදේශගත වෙලා තිබෙන බවට සෞඛ්‍ය මේ අමාත්‍යාංශය හෙළි කරලා තියෙනවා. ඉන් හැබැයි වැඩි පිරිසක් පශ්චාත් උපාධි සම්පූර්ණ කරගැනීමට ගිය බව තමයි සඳහන් වෙන්නේ. අනෙක් පිරිස විශේෂයෙන්ම විදේශ රැකියා, එහෙම නැත්නම් කාලත්‍රය සමග විදේශගත වීම, විවිධ අධ්‍යන කටයුතු, ඒ වගේම මදසරුභාවය සඳහා ප්‍රතිකාර ගැනීම කියන කාරණා මත මේ විශේෂඥ වෛද්‍යවරු විදේශගත වීම ගත වුණා කියන කාරණාව තමයි පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා කියන්නේ. මෙතනදී විදේශගත වීමට, ඒ වගේම මේ අවුරුද්දේ විදේශගත වීමට වෛද්‍යවරු 280ක් මේ වසරේදී ඉල්ලා තිබෙන බවත් සඳහන් වෙනවා. ඒ වගේම වෛද්‍යවරු 1429 දෙනෙක් 2020යි 2026යි අතර කාලයේදී වැටුප් රහිත නිවාඩු ලබාගෙන විදේශගත වෙලා තිබෙන බව සඳහන් වෙනවා. ඒ වගේම විශේෂඥ වෛද්‍යවරු 140 දෙනෙක් මේ සඳහා වැටුප් රහිත නිවාඩු ලබාගෙන විදේශගත වෙලා තිබෙනවා කියන එක සඳහන් වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම ලංකාවේ සෞඛ්‍ය සම්බන්ධයෙන් විශාල ගැටලුවක් යම් ආකාරයකදී මතුවීමක් සිදුවෙන බව හෙළිදරව් වෙලා තිබෙනවා. මොකද විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍යවරු නොමැති වීම සහ අනිකුත් වෛද්‍යවරු මේ වගේ රට හැර යාම ලංකාවේ සෞඛ්‍ය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් බවට මතුවලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් උත් විශේෂ අවධානය යොමු කරලා මේ වෛද්‍යවරුන්ව ලංකාව තුළ රඳවා ගැනීම සම්බන්ධයෙන් යම් වැඩපිළිවෙලක්, සාධනීය වැඩපිළිවෙලක් අවශ්‍යයි කියන කාරණාවත් මේ වන විට රජයේ අවධානය මතුවලා තියෙනවා.
3: ලබන සතිය හැමෝම ආයිබෝවන්.

අපිට මේ සූදානම් වෙන්නේ ලබන සතියේ ඇඩිලේඩ් පුරවරයේ කාලගුණ වාර්තාව වෙත ගෙනීමටයි. ඉතින් හෙට දවස එනම් අගෝස්තු මාසේ 10 වෙනි සඳුදා උපරිම උෂ්ණත්වය 15යි වැසි සහිත දිනයක් හැටියට සඳහන් වෙන්නේ. අඟහරුවාද 17යි අධික වැසි සහිත දිනයක් හැටියට සඳහන් කර තිබෙනවා. මිලිමීටර 10ක පමණ වැසි ඇති විය හැකි බව. බදාදා දිනය 16යි නැවතත් වැසි සහිත දිනයක්. බ්‍රහස්පතින්දා 17යි සුළු වැසි ඇති විය හැකි දිනයක් හැටියට සඳහන් වෙනවා. ලබන සිකුරාදා නැවතත් උපරිම උෂ්ණත්වය 17ක් හැටියට මද ඇසි වැසි ඇති විය හැකි දිනයක් හැටියට සඳහන් වෙනවා. සති අන්තයේ සෙනසුරාදා උපරිම උෂ්ණත්වය 17ක් හැටියට වැසි රහිත කාලගුණයක් තිබෙන සති අන්තයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඉතින් සාරාංශයක් වශයෙන් ගත්තොත් ලබන සතිය පුරාවටම වැසි අඩුවැඩි වශයෙන් ලැබෙන සතියක් හැටියටයි අපිට සඳහන් කරන්න පුළුවන්. ඉතින් වැඩසටහන ඔස්සේ අපි ඔබ වෙත ගෙනාවා විශේෂයෙන්ම මේ සුළු වැසි ඇති විය හැකි දිනයක් ගැන සඳහන් වෙනවා. ලබන සිකුරාදා නැවතත් උපරිම උෂ්ණත්වය 17ක් හැටියටත් මද ඇසි වැසි ඇති විය හැකි දිනයක් ගැන සඳහන් වෙනවා. සති අන්තයේ සෙනසුරාදා උපරිම උෂ්ණත්වය 17ක් හැටියටත් වැසි රහිත කාලගුණයක් තිබෙන සති අන්තයක් හැටියටත් සඳහන් කරන්න පුළුවන්. ඉතින් සාරාංශයක් වශයෙන් ගත්තොත් ලබන සතිය පුරාවටම

දඩයක් ගෙවන්න සිදු වෙයි. ඉතින් ඒ නිසා මතක තියාගෙන එම සෙන්සස් එක පුරවන්නට කියන කාරණක මතක් කිරීමත් කරමින් අද අපි ඔබෙන් සමුගෙනටයි මේ සූදානම. ඉතින් අද දවසේ ඔබ වෙතගෙන සදහම් සිතුවිල්ල ගෙනෙනු ලැබුවේ රත්මලාන අත්තිඩිය පාර ශ්‍රී රත්නාරාමාධිපති පූජ්‍යපාද සූර්යගුඩ සිරිදම්ම නායක ස්වාමින් වහන්සේ විසින්. ඉතින් අපි උන්වහන්සේට අපගේ නමස්කාර පූර්වක ස්තුතිය මේ අවස්ථාවේ පුද කරන්නට කැමැතියි. ඒ වගේම බෙන්ද වගේම අදත් පුවත් පසුවි පරම් වෙතගෙන ආව නිරෝධ කාර්යවසම් සිතරැඳි ගීතයෙන් අපපිනවයේ අපහිතවත් විජිත් කුමාර සේනත් මහතා ලංකාවේ සිට නොදුරුමානී විශේෂාංගේ හරහා අප සමග සම්බන්ධ වුණා ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජය බාලසූරි මහතා. ඉතින් ලබන සතියේ තවත් මෙවැනිම රසවත් වැඩසටහනක් එක්කාසු කරගෙන ඔබ සමග තවත් හෝරාවක් ගත කිරීමේ බලාපොරොත්තුවත් පොරොන්දුවත් ඇතුව අදට ඔබෙන් සමුගෙනෙන මම ඔබේ හිතවත් නයන් පෙරේරා සියලු දිනාටම සුවදායක සතියකට ආසිරි. ආයුබෝවන්.